හෙට විශේෂ දවසක් ජූලි මාසේ 19 වෙනිදා හෙට දිනයට අවුරුදු 25ක් පිරෙන ඛේදවාචකයක් අපිට මතක නැති වුණාට සිද්ධ වෙච්ච දවසක්. ඒ තමයි මේට අවුරුදු 25කට ඉහතදී ලෝක බලවතුන් G8 කණ්ඩායම ඉතාලියේ ජෙනෝවා නගරයේදී ඔවුන්ගේ වැඩපිළිවෙල සාකච්ඡා කරන සමුළුව තිබුණා. මෙන්න මේකට ඉතාලිය ප්‍රගතිශීලීන් වාමාංශිකයන් විරෝධය දක්වමින් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරා. මේකට පොලිසිය සහ ඉතාලියේ මර්ධන ඒකකය දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරලා කාර්ලෝ ජුලියානි, ඔබට මතක නම්, පොලිස් වෙඩි පහරකින් මේ අරගලය ඇතුලේ මිය ගියා. ඔහු මිය ගිහින් සහ මේ G8 කණ්ඩායමේ මේ සමුළුවේ කළු පැල්ලමක් සඳහන් කළ මේ සමුළුවේ 25 වන අවුරුද්ද තමයි මේ ගෙවෙන්නේ. හෙට ජෙනෝවාවල උද්ඝෝෂණයක් පැවැත්වෙනවා මෙන්න මේ කළු පැල්ලම සිහිපත් කරලා. ඔව්, එදා මේ උද්ඝෝෂකයන් මොනවද කිව්වේ? මේ ලෝක බලවතුන් එකතු වෙලා සාකච්ඡා කරන්නේ අපිට ආදරයකට නෙවෙයි, මේ ලෝකේ ඔවුන්ට බෙදා හදා ගන්නට තියෙන පංගුව තහවුරු කර ගැනීම සඳහා කියලා. ඔවුන් මේ ලෝකය දියුණු කරන්න සාකච්ඡා කරනවා නෙමෙයි, තම තමන්ගේ බලය, දේශපාලනික බලය, ආර්ථික බලය, සංස්කෘතික බලය, මේ සියලු දේවල් අත්පත් කර ගැනීම සඳහා අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කරනවා කියලා. ඒකට එරෙහිව සටන් කරපු මිනිස්සුන්ව තමයි එදා ගහලා තාඩන පීඩන කරලා රාජ්‍ය යාන්ත්‍රණය උපයෝගී කරගෙන මර්ධනය කළේ. ඒ අතරතුරේ තමයි කාර්ලෝ ජුලියානිට වෙඩි තියලා මරා දමන්නේ. ඉතින් මේ ඛේදවාචකයේ මේ එදා උද්ඝෝෂකයන් විරෝධය පාපු කරුණු සියල්ල අද සනාථ වෙමින් පවතිනවා. ඒ තමයි අවුරුදු 25කට පස්සේ අපි හැරි බැලුවොත් එදා කියපු දේවල් අද දවස වෙන විට සනාථ වෙලා තියෙනවා. ඒ මොන දිසාවටද? මිනිසාගේ පැවැත්මේ දිසාවට නෙමෙයි, මිනිසාගේ විනාශයේ දිසාවට. අද ධනවාදයට තමන්ගේ ගමන යා ගන්නට බැරිව ඉන්න අතරතුර ඔවුන් මොකක්ද කරන්නේ? තුන්වන ලෝකයේ සහ උතුරු ඇමරිකානු කලාපේ රටවල් වල යුද්ධයන් නිර්මාණය කරමින් ප්‍රතිනිර්මාණය වෙන්නට උත්සාහ දරමින් ඉන්නවා. යුද්ධයන් මේ ධනවාදය යලි යලි යලි තහවුරු වීම සඳහා, යලි පැවැත්ම හදා ගැනීම සඳහා ඔවුන් අවස්ථා දෙකකදී ලෝක යුද්ධයන් නිර්මාණය කරලා තිනු. තුන්වන වතාවටත් ඔවුන් කැසකවමින් ඉන්නවා ලෝක යුද්ධයක් නිර්මාණය කරන්න. ඒ තමයි යලි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා විනාශ කරන්න ඕනේ. විනාශ කරලා යලි වතාවකට ඔළුව ඉස්සන බව ලෝකයට පෙන්වන්නට, ධනවාදයේ ඔළුව ඉස්සන බව ලෝකයට පෙන්වන්නට, මේ ආර්ථිකය නගා සිටින බව පෙන්වන්නට, විනාශ කිරීමෙන් පසුව නැගී සිටින්නට

අවශ්‍යතාවයක් තියෙනවා. ඒ නිසා ඇමරිකාව සහ යුරෝපා සංගමය ඇතුළු මේ රටවල් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් තමන්ට පරිබාහිරව තියෙන අර තුන්වන ලෝකයේ රටවල් තුල සහ ආසියානු කලාපය, අප්‍රිකානු කලාපය ප්‍රයෝජනයට ගනිමින් ඒවල යුද ගැටුම් නිර්මාණය කරනවා. ඒ අතරතුරේදී යුරෝපා සංගමයේ නැවත අවිදැරීම කියන සංකල්පය යටතේ 2030 වන විට ඔවුන් තමන්ගේ ආර්ථික ශක්තිය වැඩි කර ගැනීම සඳහා උපාය මාර්ගය ලෙස තෝරාගෙන තිබෙන්නේ යුද අවි නිෂ්පාදනය කිරීම සහ ඊට අදාළ කරන යුද්ධයට අදාළ කරන යාන වාහන නිෂ්පාදනය කිරීම. අද යුරෝපයේ රථවාහන නිෂ්පාදනය කරන කර්මාන්තශාලා ක්‍රමානුකූලව පරිවර්තනය වෙමින් පවතිනවා යුද අවි නිෂ්පාදනයට සහ යුද්ධයට අවශ්‍ය කරන රථවාහන නිෂ්පාදනය කිරීම සඳහා. මේ වන විට ලෝකයේ ප්‍රධානම අරමුණ බවට පත් වෙලා තිබෙන්නේ ඩ්‍රෝන නිෂ්පාදනය, ප්‍රහාරක ඩ්‍රෝන නිෂ්පාදනය කිරීම. එතකොට අපි උදාහරණයකට ගත්තොත් රෙනෝල්ඩ් සමාගම අපි මෙතෙක් හඳුනාගෙන හිටියේ වාහන නිෂ්පාදනයේ ප්‍රමුඛයන් හැටියට. හැබැයි රෙනෝල්ඩ් සමාගම මේ වන විට වාහන නිෂ්පාදනයට වඩා අවධානය යොමු කරලා තියෙන්නේ මොකක් සඳහාද? ඔවුන් වැඩිම අවධානයක් දැන් යොමු කරලා තියෙන්නේ ඩ්‍රෝන නිෂ්පාදනය කිරීම සඳහා, යුද්ධය සඳහා ඩ්‍රෝන නිෂ්පාදනය කිරීම සඳහා. මසකට ඩ්‍රෝන 600ක් වගේ ටාගට් එකකට ඔවුන් දැන් වැඩ කරමින් ඉන්නවා. 2030 වන විට ඩොලර් බිලියන 1ක ආදායමක් උපයන්නට සහ ආයෝජනයක් සඳහා ඔවුන් සූදානම් වෙලා ඉන්නවා. ඉතින් යුරෝප සංගමයේ රටවල් විශේෂයෙන්ම ප්‍රංශය, ඉස්පාඤ්ඤ, ජර්මනිය තමයි මේ ව්‍යාපෘතියේ ප්‍රමුඛයා බවට පත් වෙලා තිබෙන්නේ. ඔවුන් ඉතාම ශීඝ්‍රයෙන් තමන්ගේ කර්මාන්ත ශාලා යුද උපකරණ නිර්මාණය කිරීම සඳහා, නිෂ්පාදනය කිරීම සඳහා පරිවර්තනය කරමින් පවතිනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි ඔවුන් ප්‍රකාශ කරන ආකාරයට ඇමරිකාවෙන් නිදහස් ස්වාධීනත්වය ලබා ගැනීම සඳහා සහ චීනය, ඉන්දියාව, ඉරානය වැනි රටවල් වලින් තමන්ගේ කලාපය බේරා ගැනීම සඳහා ඌ වැඩපිළිවෙලක් කියලා. නමුත් ඒක නෙමේ ඇත්ත තත්ත්වය. ඔවුන් මේ කරමින් ඉන්නේ තමන්ගේ බිඳවැටෙන ආර්ථිකය ශක්තිමත් කර ගැනීම සඳහා අනෙකුත් රටවල්, තමන්ට පරිබාහිර රටවල් තුල යුද්ධයන් ඇති කරලා ඒවාට අවි ආයුධ සපයන එක තමයි මේ කරන්නේ. ඒකෙන් තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කරගන්න එක තමයි කරන්නේ. ඒ නිසා මේ රටවල් දැන් සීග්‍රේන් යුදමය බලය අත්පත් කර ගැනීම සහ යුදමය නිෂ්පාදන වැඩි දියුණු කිරීම සහ ඒවා විකිණීම කියන වැඩපිළිවෙලට අවතීර්ණ වෙලා ඉන්නවා සාමූහිකයක් වශයෙන්. ඉතාලිය, ඔබ දන්නවා ඉතාලිය කියන්නේ අවි ආයුධ නිෂ්පාදනයේ ප්‍රමුඛ රටක්. ඔවුන්ගේ ආර්ථිකයේ වැඩි පංගුවක් මේ අවි ආයුධ වෙළඳාමෙන් සපයා ගන්නවා. එතකොට ඉතාලිය තුල අද දේශපාලනික වශයෙන් පිරිහිලා තියෙන අවස්ථාවක තමන්ගේ රටවැසියාට සහන සලසන්න නිසි ජීවනයක් ලබා දෙන්නට හැකියාවක් නැති වෙලාවක ඔවුන් තීරණය කරලා තියෙන්නේ මොකක්ද? මීට දශක එකහමාරකට කලින් රාජපක්ෂලා යොදාගත් උපක්‍රමය ඉතාලිය තුල යොදන්න. ඒ මොකක්ද ඒ උපක්‍රමය? රාජපක්ෂලා යොදාගත්තේ ජාතිවාදය, ආගම්වාදය. ඉතාලියද යොදාගන්නේ සංක්‍රමණිකයාට එරෙහිව ඉතාලි ජනතාව කුපිත කිරීමේ සංකල්පය. එතකොට මෙතන ජාතිවාදයක් තියෙනවා, ආගම්වාදයක් තියෙනවා, විදේශිකයාට එරෙහිව ගොඩනගන විරෝධයක් තියෙනවා. මෙන්න මේ කාරණා සියල්ල එකට එකතු කරගෙන ලබන අවුරුද්දේ එන්නට නියමිත මැතිවරණයට ඔවුන් සූදානම් වෙනවා. එතකොට මේ මොහොතේ අන්ත දක්ෂිණාංශික ජාතිවාදී, ආගම්වාදී සහ විදේශික විරෝධී දේශපාලන පෙරමුණු නිර්මාණය වෙමින් ඉන්නවා. ඒකේ බලපෑම දැන් අපිට ලැබෙන්න පටන් අරන් තියෙනවා. අන්තවාදී කණ්ඩායම් එකතු වෙලා පාර්ලිමේන්තුවට
විදේශිකයාට එරෙහි නීති රීති සම්මත කර ගැනීම සඳහා යෝජනා ඉදිරිපත් වෙනවා. හැබැයි මේ කිසිවක් අපි දන්නේ නැහැ. මොකද ඒකට හේතුව? ඒකට හේතුව තමයි මේ කිසිවක් කරෙහි අපට ඌමනාවක් නැතිකම. සුළු පිරිසක් මේ රට තුලත් නීති විරෝධී ක්‍රියාවන් වල යෙදෙනවා. හැබැයි අපි දකින්නේ අන්නේ පුංචි ක්‍රියාවන් කීපය විතරයි. අපි හිතනවා අපි හොඳ නිසා අපිට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වැරදි කරන මිනිසුන්ට තමයි ප්‍රශ්න වෙන්නේ කියලා. හැබැයි නීතියක් කියන්නේ එකෙක් දෙන්නෙක් තෝරා බේරාගෙන ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙලක් නෙමෙයි. නීතියක් කියන්නේ කාටත් එක හා සමාන. ඔබ අතින් හෙට දවසේ වැරද්දක් සිද්ධ වුණොත් අහම්බෙන් හෝ ඒ නීතිය ඔබටත් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මට ප්‍රශ්නයක් නැහැ, අනිකාට තමයි ප්‍රශ්නේ කියලා මේ ප්‍රශ්නේ මගහැර යන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේකට සංවේදී විය යුතුයි. මේක තුළ අපි දැනුවත් විය යුතුයි. අපි මේකට වැඩි බරක් තැබිය යුතුයි. ඒකට හේතුව තමයි මේ මොහොතේ අපට මේ ප්‍රශ්නෙන් මගහැර යන්න බෑ. මොකද ඔවුන්ගේ දේශපාලනය වෙනුවෙන් ඔවුන් උපයෝගී කරගන්නේ මේ සංකල්පය. ඒ නිසා අපට ඉන් මගහැර යන්නට බෑ. ඒ වෙනුවෙන් සටන් කළ මිනිසුන් මිය ගියත් අපට ඔවුන් අමතක කරන්න බෑ. ඒකට හේතුව තමයි අපේ අනාගතය වෙනුවෙන් ඔවුන් එදා මේ ප්‍රශ්නය දැකලා තමයි සටන්නට ගියේ. ඒකෙදි මේ ජඩ පාලකයන් විසින් ඝාතනය කරපු සියලු දෙනාමත් මීට වසර 25කට ඉහතදී මේ ලෝක බලවතුන්ගේ ක්‍රියාකලාපයට එරෙහිව, ඔවුන්ගේ වැඩපිළිවෙලට එරෙහිව උද්ඝෝෂණයේදී මිය ගිය කාර්ලෝ ජුලියානි වෙනුවෙන් අද අපිට තියෙන වගකීම තමයි ඔවුන් මේ ලෝකය වෙනස් කරන්නට දරපු උත්සාහයට සාධාරණීෂ්ඨ කිරීම. එනිසාම අපට තියෙනවා හෙට දවසේ අපට බලපාන මේ සියලු කාරණා වෙනුවෙන් අවධානය යොමු කරලා ඒවාට ප්‍රතිචාර දැක්වීම සඳහා පාරට බහින වගකීම. ඉතින් ඔබ මොන පදනමකින් ඉතාලිය තුල ජීවත් වුණත් ඔබට වගකීමක් තියෙනවා අනාගත පරපුර වෙනුවෙන් ඔබගේ වගකීම ඉෂ්ට කරන්න. ඉතින් මේ පිළිබඳව අපි ලබන සතියේ තවත් කතා කරමු. තව ගොඩාක් දේවල් අපිට මේ සම්බන්ධයෙන් කතා කරන්න තියෙනවා, ඔබව දැනුවත් කරන්න තියෙනවා. ඉතින් ඒකට කාලය ගන්න ගමන්ම අද අපි මේ වැඩසටහනෙන් ඔබගෙන් සමු ගන්නවා, මේ අවස්ථාවෙන් සමු ගන්නවා. මේ මෙහි දිගුවක් හැටියට අපි තවත් කරුණු එක ලබන සතියේ හමු වෙමු.

0: ආදරයේදී හිත් අටපිටිය මල් වගේ පරිස්සමින් අල්ලන නැත්තම් පෙති හරි ඉක්මනට බිමට කඩන් වැටෙනවා.
1: ඔබට මතකද බාල ගල්ලඟුරු ගෙන්වීම පිළිබඳ සංවාදය? ඔව්, මේ ආණ්ඩුව බලයට පත් වෙලා මීට මාස 5කට 6කට පමණ ඉහතදී ගල්ලඟුරු ගෙන්වනු ලැබුවා. මේ ගල්ලඟුරු ප්‍රමිතියෙන් බාල බව ඔප්පු වුණා. වගේම මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඇතුළේ තිබිච්ච විවිධ වූ ප්‍රශ්න පිළිබඳව සාකච්ඡාවක් මතුණා. මේ සාකච්ඡාව මතු වෙලා ඉස්සරහට යද්දී මේ ගල්ලඟුරු ගෙන්වීම පිළිබඳව ආණ්ඩුව පැත්තට වරද වැටෙන ආකාරයේ කරුණු කාරණා එළියට එද්දී ආණ්ඩුව කරේ එකෙන් ගැලවීම සඳහා නොරොච්චෝලේ බලාගාරයේ ආරම්භ කළ දා සිට ගල්ලඟුරු ගෙන්වීමේදී සිදුවෙච්ච අක්‍රමිකතා සෙවීම සඳහා කමිටුවක් පත් කිරීමයි. එතකොට පළමුවෙන්ම කරන්න තිබුණේ තමන්ගේ ආණ්ඩුව යටතේ සිද්ධ වෙච්ච මේ අවුල ලිහා ගැනීම සඳහා අවශ්‍ය කරන කමිටුවක් පත් කරලා ඒකේ වරද සිද්ධ වුණේ කොතනද කියන එක හොයාගන්න එකනේ. ඊට පස්සේ පුළුවන් දෙවනි වතාවට හරි අපි අපේ වැඩේ සාර්ථකව ඉෂ්ට සිද්ධ කළා, දැන් අපිට තියෙනවා වෙනත් රාජකාරියක්. ඒ තමයි මෙතෙක් කාලයක් ගල්ලඟුරු ගෙන්වීමේදී මේ වගේම වංචා දූෂණ සිද්ධ වෙලා තියෙනවා. මේ ප්‍රසම්පාදන ක්‍රියාවලීන් අයථා ලෙස සිද්ධ කරලා තියෙනවා. එහෙමනම් අපි දැන් සූදානම් අපේ වරද හොයලා දුන්නා වගේම අපේ වරදට අදාළව ඒ දඬුවම් කළ යුතු අයට දඬුවම් කළා වගේම මෙතනින් ඉස්සරහට තිබිච්ච වැරදි පිළිබඳවත් අපි හොයන්න යනවා කියලා තව කමිටුවක් පත් කරන්න. කිසි අවුලක් නැහැ. මොකද අපි දන්නවා මේ ලංකාව බංකොලොත් වෙන්නට ප්‍රධානම හේතුව බවට පත් වුණේ දේශපාලකයන් තමන්ගේ උවමනාවන් වෙනුවෙන් රාජ්‍ය දේපළ සහ මුදල් පාවිච්චි කිරීම. නමුත් මේ ආණ්ඩුව කළේ මොකක්ද? තමන්ගේ වරද පිළිබඳව සාකච්ඡාවක් ගේනවා වෙනුවට ඔවුන් සමස්ත කාලය වෙනුවට කමිටුවක් පත් කරලා මේ වැරදි හොයන්න යනවා. වගේම ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පුරෝගතනයක් කරනවා මේ කමිටුවෙන් අපි නිදහස් වෙලා අනිත් අය වැරදි කරුවන් බවට පත් වෙනවා කියලා. එතකොට මේ කමිටුව කෙරෙහි ජනතාවගේ සහ මේ විවේචනය එල්ල කරපු පිරිසේ තිබුණු විශ්වාසය එතනින් 100%ක්ම අහෝසි වෙලා යනවා. ඒක සාධාරණයි. ඒකට හේතුව තමයි කමිටුව තමන්ගේ ක්‍රියාවලිය ආරම්භ කරන්නත් ඉස්සෙල්ලා ටිල්වින් සිල්වා දන්නවා නම් ඒකෙන් එන උත්තරය අපි ඒකට වොරි වෙන එකේ තේරුමක් නැහෙනි. ඉතින් එහෙම නිසා එතනට ගිහිල්ලා කංකෙදිරි ගන්නවට වැඩිය හොඳයි මේකට නීතිය ඉස්සරහට ගිහිල්ලා සහනය බලාපොරොත්තු වෙන එක. පෙරටුගාමි සමාජවාදී පක්ෂය මෙන්න මේ කාරණේ සම්බන්ධයෙන් දැඩිව පෙනී හිටියා වගේම දැඩි විවේචනයක් වුණ ආණ්ඩුවට එල්ල කළා. මේ ටිල්වින් සිල්වාගේ ක්‍රියාවලියත් සහ ආණ්ඩුවේ මේ දෙබිඩි සහ මුග්ධ ක්‍රියාවලිය හමුවේ ඔවුන් තීරණය කරා අධිකරණයේ ඉදිරියට ගිහිල්ලා මේ ගල්ලඟුරු වංචාවෙන් සිද්ධ වෙන පාඩුවේ ජනතාව මත පටවන්නට එපා කියන වාරණයක් ලබා ගැනීම සඳහා වූ අධිකරණ ක්‍රියාවලියක් ආරම්භ කරන්න. ඔවුන් ඒ අධිකරණ ක්‍රියාවලිය ආරම්භ කළා. එහි පසුගිය 15 වනදා මේ පෙස්සම විභාගයට ගැනීම සඳහා අධිකරණයට කැඳවීම ලැබිලා තිබුණා. නමුත් එදා සම්පූර්ණයෙන්ම මේ කතාව අවසන් කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ. ඒකට හේතුව තමයි කාලය පිළිබඳ ප්‍රශ්නය. ඒ නිසා මේක අගෝස්තු 24 වෙනිදා දක්වා කල් ගිහින් තිබෙනවා. ඉතින් අගෝස්තු 24 වෙනිදා අපි බලමු මොකද වෙන්නේ මේ පෙස්සම සම්බන්ධයෙන් කියලා. මේ වංචාව සහ දූෂණය සිද්ධ වීම ඇතුලේ ඒකේ බර ජනතාව පිට පටවන්නට එපා කියලා අධිකරණය නියෝග කරයිද කියන එක පිළිබඳව අපි බලමු මොකක්ද වෙන්නේ කියලා. අපේ බලාපොරොත්තුව නම් ඒක තමයි ආණ්ඩුව විසින් තමන්ගේ අමනකම් පාවිච්චි කරලා කරපු මේ වැඩේ බර ජනතාව පිට පටවන්න කිසිම හේතුවක් නැහැ. ඒකට ඉඩ දෙන්න ඕනෙත් නැහැ. ඉතින් මෙන්න මේ අධිකරණ ක්‍රියාවලියෙන් පසුව පෙරටුගාමි සමාජවාදී පක්ෂය අධ්‍යාපන ලේකම් මේ පෙස්සම ඉදිරිපත් කර තැනත්තා හැටියට ඔහු මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කළා. අපි දැන් ඔබගේ අවධානය ඒ වෙනුවෙන් යොමු කරනවා.
2: ඒ ගල්ලංගුරු වලින් විදුලිය නිෂ්පාදනයේදී අපේක්ෂිත විදුලි ප්‍රමාණය නිෂ්පාදනය කරගන්න අසීරු වීම නිසා අතිවිශාල අලාභයක් සිද්ධ වෙලා තියෙනවා. මේ අලාභය සිද්ධ වෙලා තියෙන්නේ ප්‍රමිතියෙන් බාල ගල්ලංගුරු වැඩි මිලට මිලට ගැනීම නිසා විතරක් නෙවෙයි, මේ ගල්ලංගුරු වලින් අපේක්ෂිත විදුලිය උත්පාදනය කරන්න බැරි වෙන නිසා, ඒ අමතර විදුලිය ඩීසල්, දැවිතෙල්, නැප්තා වලින් නිෂ්පාදනය කරන්න සිද්ධ වීම නිසා, සහ මැද පෙරදිග යුද්ධයේ විසින් මේ ඉන්ධනවල වියදම අධික තිබීම නිසා මේ අලාභය අධික වෙලා තියෙනවා. ඒකට මේ පාඩුව ජනතා මත පටවමින් ඉන්නවා. දැනටමත් අපිට මූලික අවදානම් සහගත තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. එල් නිනෝ පිළිබඳ අවදානම් නියෝග නිකුත් වෙලා තියෙනවා. ඒ අවදානමත් සමග ජල විදුලිය අපිට අවශ්‍ය ප්‍රමාණයට නිෂ්පාදනය කරන්න බැරි තත්ත්වයක් තියෙනවා. ජල විදුලිය විතරක් නෙවෙයි, මැද පෙරදිග යුද්ධයේ විසින් ඉන්ධන මිලත් ඉහළ යමින් තියෙනවා. ඉතින් මේ තත්ත්වය ඇතුලේ ජනතාව මත නැවත බර පැටවීම උත්සාහ තියෙනවා. ඒකට විරුද්ධව තමයි අපි චනාධිකරණයේ පෙත්සමක් ගොනු කරේ. ඒකට අනුව අපි ඉල්ලා හිටියා ජනතාව මත මේ බාලගල්ලංගුරු වල පාඩුව පැටවීම වැළැක්වීම සඳහා තහනම් නියෝගයක් නිකුත් කරන්න කියලා. ඒ වගේම අපි ඉල්ලා හිටියා මේ අලාභය අදාළ වගකීම්ෙන් අය කිරීම සඳහා මැන්නම් උසාඥාවක් නිකුත් කරන්න කියලා. ඒ වගේම විදුලි ගාස්තු මේ නඩුව අවසන් වෙනතුරු වැඩි කිරීම අත්හිටුවල රීට්ටාචාවක් නිකුත් කරන්න කියලා. ඒ වගේම මේ දැනට නිකුත් කරලා තියෙන ගැසට් නිවේදනය අවලංගු කරන තහනම් නියෝගයක් නිකුත් කරන්න කියලා විදුලි බිල වැඩි කිරීමේ ගැසට් නිවේදනය. ඒතර මේකට අදාළ නඩුව අද විභාගයට ගත්තා. මූලික කරුණක් විදිහට නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥයන් පැහැදිලි කරේ ඔවුන් පිළිගත්ත විශාල අලාභයක් සිද්ධ වෙලා තියෙනවා කියලා. ඔවුන් කිව්වේ ඒ අලාභය විදුලි ගාස්තුවෙන් ජනතා මත පටවන්නේ නැහැ කියලා. නමුත් අපි නිශ්චිතවම කියලා තියෙනවා විදුලි ගාස්තුවෙන් විතරක් නෙවෙයි, මහජනයාගේ බදු මුදල් හරහාත් මේක භාණ්ඩාගාරයේ ගෙවීම හරහා බදු මුදල් වලින් පරිප්පු වලට ඉනිවලට සබන් කැලලට ගහන බදු වලින් ජනතාවගේ මේක අය කරන්නත් එපා කියලා. ඉතින් මේ සම්බන්ධ කරුණු දැක්වීම සඳහා අද දවසේ කාලය ප්‍රමාණවත් නොවෙච්ච නිසා අගෝස්තු මාසේ 24 වෙනිදා නැවත නඩුව කැඳවන්න අභියාචන අධිකරණය තීරණය කරා. අපි බලාපොරොත්තු වෙනවා මේ බාල ගල්ලංගුරු මගඩියේ අලාභය සාමාන්‍ය ජනතාව මත පැටවීම වැළැක්වීම සඳහා වන අධිකරණ නියෝගයක් ලබා ගන්නත්, ඊට අදාළ නෛතික කරුණු සම්පූර්ණ කරගන්නත් අගෝස්තු මාසේ 24 වෙනිදාටත් මේ විදිහටම අපේ නෛතික අරගලය අධිකරණයේ ඉස්සරහා අපි කරන ඉල්ලීම අඛණ්ඩව ඉදිරියට ගෙන යන්නේ ඒ සඳහා නීතිඥයන් කණ්ඩායමක් සූදානම්ින් ඉන්නවා ඉදිරිපත් වෙන්නේ. ඒ නිසා අපි ජනතාව වෙනුවෙන් අපේ වගකීම ඉටු කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

0: සුබ දවසක් මාත් එක්ක ඉන්නවා පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ වගේම ජන අරගල සන්ධානයේ විධායක සභික පුබුදු ජයකොඩ පෙරටුගාමි සමාජවාදී පක්ෂ අධ්‍යාපන ලේකම් සහ ජන අරගල සන්ධානයේ විධායක සභික පුබුදු ජයකොඩ සහෝදරයා මිත්‍රයා පුබුදු අයියා අපි පොඩි මේ වෙලාවේ මේ කතා බහ කරන්න හිතුවේ ටිකක් සැහැල්ලුවෙන් සහ සාමාන්‍ය විදිහට ගොඩාක් ටෙක්නිකල් කරුණු වලින් වැහෙන්නේ නැතුව සාමාන්‍ය දෙයක් කතා කරන්න හැදුවේ මනුස්සකම ගැන මනුස්සත්වය ගැන. අර දැන් මනුස්ස කියන්නේ ඔය මූලිකයි තියෙන අයිතිවාසිකම් ඔය අයිතිවාසිකම් රකින්න වගේ වචන එන්නේ මේක මේ ජිනීවා වල ප්‍රශ්නයකට නෙවෙයි මේක සාමාන්‍ය මේ අපේ මිනිස්සු මේ මිනිසුන්ගේ යහපත උදෙසා තියෙන මනුස්සකම රැකගන්න වගේ එකක් නේ තියෙන්නේ. අපේ කතාබහට හේතු වෙන මේ ප්‍රධාන හේතුව දැන් මේ වෙලාවේ ඊගමුව බන්ධනාගාරයේ සිදුවීමත් එකෙන් පස්සේ දැන් ඔය මේ වෙද්දි වෙනත් බන්ධනාගාරවල වෙන දේවලුත් එක්ක බන්ධනාගාරවල වෙන දේ නෙමෙයි බන්ධනාගාරවලින් එළියේ මේ සමාජයේ වෙන දේවල් විශේෂම අපිට අදහස් දකින්න ලැබෙනවා මේ ගැන කියන දේවල් දකින්න ලැබෙනවා ඒව ගැන කතා කරන්න හිතුවේ. දැන් අපි දැක්කා මේ දැන් විශේෂම අද මේ 8 වෙනිදා අපි මේ කතාව කරන්න 8 වෙනිදා එදා මේ පටන් ඇතිවිච්ච විශේෂ දෙයක් තමයි මේ බන්ධනාගාර වලදී අර මීගමුවෙන් ගෙනිච්ච අයට පහර දෙනවා කියලා ආරංචි වුණාට පස්සේ පිරිසක් ඒ පහර දීම නවත්වන්න කියලා යම් ඉල්ලීම් කරමින් ඒකට විරෝධතාවකුත් තිබුණා අදහස් පළ කරන්න ගත්තා. මේගොල්ලන්ට කමෙන්ට් වල වැටෙන්න ගත්තා නෑ නෑ ඒ මොන කතාවද මේ විකාර කතා කරන්න එපා මේ මැරිච්ච අය පේන්නේ. එදාම මල ගෙවල් තිබුණා. මේ ජේලර් වලුන්ගේ මේ නිලධාරීන්ගේ බන්ධනාගාර නිලධාරීන්ගේ මල ගෙවල් තිබුණා. ඒ වගේම අද දිනේ තව එක්කෙනෙක් මැරුණා. එතකොට දැන් බොහෝ දිනක් මතක් කරව පෙන්නපු එකක් තමයි මේ සිරකරුව වෙනින් උඹලා කතා කරන්නේ. සිරකරුව කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ. කුඩ්ඩෝ වෙනින්ද කතා කරන්නේ. කුඩ්ඩෝ මේ මුංග මරන්න ඕනේ. එතන මේ අයිඩියා එක මේ ෆීලිං එක විශාල වශයෙන් සමාජයේ පැතිරෙන්න ගත්තා. ඉතින් මම හිතුවේ මේ ප්‍රවේශය ගන්නම ඇත්තටම දැන් ජේලර්ලගේ හෝ මේ බන්ධනාගාර නිලධාරීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කවුරුත් කතා කරන්නේ නැද්ද? ඉතින් ඒ අයිතිවාසිකම් කියන එක අමතක කරලාද මේ බන්ධනාගාර නිලධාරීන් ගැන කතාව සිද්ධ වෙන්නේ?
1: තමයි අර ඔය සිද්ධිය වෙච්ච දවසේ තරෙන්දු මම මේ ෂෙයා කරා සමාජ මාධ්‍යයේ අර ගේට්ටුවක සිදුරකින් වෙඩි තියෙන දර්ශනයක් තියෙන ඒ විෂුවල් එක. මුකුත් කිව්වේ නැහැ නිකන් ෂෙයා කරා. ඔව් ෂෙයා කරාට පස්සේ ඉතින් යටින් ගොඩක් අය කියන ප්‍රශ්නේ අහලා තියෙන. මේක ඇත්තටම දැනුවත් කරේ යම් අවබෝධයකින් ඒ ගැන අපිට තිබුණු සංවේදීතාවය අපිට තිබුණු අවබෝධය හරි කියලා පහුවදැවෙද්දී ඔප්පු වුණා. පහුවදැවෙද්දී ඔප්පු වුණා කියන්නේ එකක් අපි හිතපු එක තමයි මෙතන අර අහන එකක් තියෙනවා නිලධාරීන්ගේ ජීවිත ගැන කතා කරන්නේ නැද්ද? කතා කරන්නේ කුඩ්ඩංගේ පාතාලයන්ගේ ජීවිත ගැන විතරද? පාදලයන්ගේ ජීවිත ගැන විතරද කියන ප්‍රශ්නේ ඇස්සේ තියෙනවා. මිනිස් ජීවිත වර්ග දෙකක් ඉන්නවා. මිනිස්සු වර්ග දෙකක් ඉන්නවා. නිලධාරීන්ගේ ජීවිත කියන්නේ වටින ජීවිත. කුඩ්ඩංගේ පාතාලයන්ගේ පාදඩයන්ගේ ජීවිත කියන්නේ නොවටිනා ජීවිත. උන් මිනිස්සු නෙවෙයි, උන් මිනිස් දූවිලි. උන් මැරුණට කමක් නැහැ. එතකොට එකක් අපිට කියන්න ඕන උනේ එහෙම නැහැ. මේ සියලු ජීවිත මිනිස් ජීවිත, නිලධාරීන්ගේ ජීවිත, රැඳවියන්ගේ ජීවිත, ඒ හැම කෙනාගම ජීවිත වටින ජීවිත, සියලු මිනිස් ජීවිත සඳහා සමාන වටිනාකමක් ලබා දිය යුතුයි. දෙවැනි එක තමයි බන්ධනාගාර ඇතුලේ අවසානයේදී, ඒ කියන්නේ මුල් වටේක රැඳවියෝ අතරේ බලයක් තිබුණා. රැඳවියන් විසින් සමහර නිලධාරීන් මරා දැමුවා. හැබැයි අපිට හොඳටම තහවුරුව තිබුණා. ඊට පස්සේ මේ තත්ත්වය පාලනය කරලා මීගමු බන්ධනාගාරේ ඉඳලා අනිත් බන්ධනාගාරවලට අරන් ගියාට පස්සේ රැඳවියන්ව බලය තියෙන නිලධාරීන් අතරේ. එතකොට නිලධාරීන් හෝ වෙනත් රාජ්‍ය පොලිසිය හෝ STF එක හෝ රාජ්‍ය යාන්ත්‍රණයක් සාමාන්‍ය නීතියට පටහැනිව වෙඩි තැබීම සඳහා අනදීම කරේ කොහොමද? අන ඒ වෙඩි තැබීම සඳහා අනදීමට පෙර මේ කඳුළු ගෑස් ගැසීම ඇතුළු විසුරුව හැරීමේ ක්‍රියාමාර්ග පිළිවෙලට ගත්තද? වෙඩි තියද්දී ධනසෙන් පහළට වෙඩි තැබීම අවම් බලය පාවිච්චි කිරීම සම්බන්ධයෙන් මූලධර්මයට මොකද වුණේ? නැත්තම් එවැනි නියෝග මුකුත් නැතුව එක එක නිලධාරීන් තමන්ට හිතෙන විදිහට වැඩ කරාද? එතකොට ඒ නිලධාරීන් මහජන උද්ඝෝෂණයකදීත් ඔහොම වැඩ කරයිද? එතකොට මේ වගේ ප්‍රශ්න ප්‍රමාණයක් තිබුණා. එතකොට ඒ ප්‍රශ්නත් එක්ක අපිට හිතුච්ච එක තමයි දැන් ඊළඟට බන්ධනාගාරවලදී මෙතන පැහැදිලිව නිලධාරීන් සම්බන්ධ බරපතල ප්‍රශ්නයක් ඇත්තට මේක ඔවුන් තමගේ රැකියාව කරන්න ගියායනේ තේ මිනිස්සු රැකියාව වෙනුවෙන් මිය ගියා. මේක ලොකු ප්‍රශ්නයක්. හැබැයි දැන් ඊට පස්සේ නිලධාරීන්ට තමයි මේකේ බලයක් එන්නේ. රැඳවියන්ව සම්පූර්ණ පාලනයටටත් කළා වෙනේමට කැබලි කරලා අරන් ගියාට පස්සේ එතනදී අපි මේ නිලධාරීන් නීතියේ රාමුවට අනුව වැඩ කටයුතු කළ යුතුයි කියන එක මුලින්ම අවධාරණය කරලා තිබ්බේ නැත්නම් එහෙම පලිගැනීමක් වෙන්න ඉඩ තියෙනවා කියන එක ගැන අපිට යම් සංවේදීතාවයක් තිබුණා. දැන් ඒක ඔප්පු වුණා.
0: දැන් මම ඒවා කියද්දි කල්ප මගේ ඔළුවේ වැඩ කරපු දේ තමයි අපි රැඳවියන්ව ආරක්ෂා කරනු තහවුරු කරනු වගේ ඒවා දැන් මමත් ෂෙයා කරා. ඒවා දියුණානේ ප්‍රොග්‍රෙස් ප්‍රොටෙස්ට් එකකුත් තිබුණා. රැඳවියන් ආරක්ෂා කරන්නේ කවුගෙන්ද කියලා හුවොත් අර අර දැන් ඒගොල්ලෝ මේ උන් අරන් ගිහිල්ලා තනි කරාට පස්සේ ඉන්න නිලධාරින්ගෙන් තමයි ඒගොල්ලෝ ආරක්ෂා කරන්නේ. එතකොට ඇහුවා නිලධාරින්ව ආරක්ෂා කරනු කියන්නේ නැද්ද කියලා. එතකොට මමත් කල්පනා කරා කාගෙන්ද නිලධාරින්ව ආරක්ෂා කරන්නේ මේ වෙලාවේ. මම හිතන්නේ නිලධාරින්ව මිනී මරන්න පොළඹවන සමාජයෙන් තමයි නිලධාරින්ව අපි ආරක්ෂා කරන්නේ.
1: අර සමාජ මාධ්‍යවල මේ විවිධ කමෙන්ට් දාමින් උන් ඔක්කොම මරන්න ඕනේ T56 නෙවෙයි මෝටාර් පාවිච්චි කරන්න ඕනේ කියන කේනයි ඉන්නේ. ඒගොල්ලන්ගෙන් පොලිසියේ STF එකේ හමුදාවේ සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ආරක්ෂා කළ යුතුයි. ඔවුන්ව මිනී මරුවන් කිරීම ඉලක්ක කරගත්ත ලොකු ක්‍රියාවලියක් දියත් වෙමින් තියෙනවා. ඒක නවත්තන්න. මොකද නිලධාරීන් කිව්වත් මේ තරෙඳු නිලධාරීනුත් ඒගොල්ලොත් මේ පහළ පාන්තික අය. දැන් ඔය රැඳවියු විතරක් නෙමෙයි පහළ පාන්ති.
0: අන්න ඒක ගැන පොඩ්ඩක් කතා කරලා ඉමුද? ඒ කියන්නේ දැන් අපි මෙතන මේක දැන් ඔන්න කට්ටිය බණිනවනේ හැම මඟුලකටම පන්තියේ විදිහට බෙදන්න එපා කියලා. එහම පන්ති කියලා බෙදන්න යන්න එපා. මේ හැම මඟුලම මේ
1: විදිහට අපි නෙවෙයි බෙදන්නේ. අධිකරණ ඇමතිතුමා තමයි ඒක බෙදලා කිව්වේ. අධිකරණ ඇමතිතුමා කිව්වනේ මේ මේ මේ නිලධාරීන්ගේ ප්‍රමිතියේ හෙල්ලම් වන්න බාධාවක් තියෙනවා. ඒ බාධාව තමයි මේ ගුඩ් ස්කූල්ස් වලට යන කට්ටිය එන්නේ නැහැ. හොඳ පාසල් වලට යන අය මේ සේවයට එන්නේ
0: නැහැ. මේ මේ ජොබ් එක ඇට්‍රැක්ටිව් නැහැ
1: කියලා. ඇට්‍රැක්ටිව් නැහැ කිව්වා. එතකොට හොඳ එතකොට එතුමාගේ අදහසට අනුව හොඳ පාසල් නරක පාසල් කියලා වර්ග දෙකක් තියෙනවා. එතකොට මාලිමාවේ ශබ්දකෝෂයටම අනුව මං හිතන්නේ හොඳ පාසල් කියන්නේ ප්‍රබුන් යන පාසල්. නරක පාසල් කියන්නේ නිර්ප්‍රබුන් යන පාසල්. එතකොට නරක පාසල් වලට ගියේ නිර්ප්‍රබුන් තමයි නිල ඇඳුම් ලාගෙන බන්ධනාගාරය ඇතුලේ ඉන්නේ.
0: ඇත්තටම ගත්තම දැන් මේ මේ මේ පන්තිමේ කතාව මං හිතනකොට බන්ධනාගාරවල දාරින් විතරක් නෙමෙයි. පොලිසිය ගැන පොලිසිය කොස්තාපල්ල වගේ සාමාන්‍ය පහළ මට්ටමින් පොලිසියට බැඳෙන්නේ කොල්ලෝ ඉන්නේ. ඒ කියන්නේ ඈත ගම් වලින් ආපු මේකට බැඳිලා කොහොම හරි මේ වෙලාව ජොබ් එකක් හොයාගෙන ආපු කොල්ලෝ. එතකොට මේ මේ අපි හැමෝම මං හිතන්නේ අපි වගේ අය කොහොමත් ඔය අපිත් ඔය පොලිසියට මූණ දෙන්න වෙනවනේ. අපි කූඩු ඇතුළට ඉන්න වෙනවා. අපිටත් ඔය ප්‍රශ්න වලට හැරෙමෙන මූණ දෙන්න වෙනවා. ඒ ඉන්න අය හමුදාවට බැඳිලා යුද්ධයට ගියපු අය. මේ හැමතැනම ඉන්නෙත් අන්තිමට ගත්තම එකම සමාජ මං කියන්නේ මේ අයගේ ඉරණම ඒක තීන්දු කරලා තියෙන එකම සමාජ මට්ටමක මට්ටමකින් තමයි පිරිසක් කුඩු වෙන්න පුළුවන්. කුඩු පිරිසක් මේ
1: නිලධාරීන්
0: වෙන්න පුළුවන්.
1: ඉතින් අර එහෙම නේද මේක මේක මේ වෙන්නේ. අර මෑතකදී අපු රිවර්ස්ටන් චිත්‍රපටියේ අර ඒ තරුණයා කියන්නේ මේ ඕගොල්ලෝ පඩියට මිනි මරන මං කුලියට මිනි
0: මරනවා කියලා.
1: එතකොට ඇත්තටම ඒ එකම පන්තියේ මිනිස්සුන්ට අත්‍යච්ච ඉරණම් දෙකක් නේ තියෙන්නේ. ඉරණම් දෙකක් වුණාට එක පන්තියක්.
0: එක පන්තිය. දැන් ඒක මම තව ටිකක් මාට හිතුණ එකක් තමයි දැන්. එතකොට ගුඩ් ස්කූල් වල මොකද කරන්නේ? ඒගොල්ලෝ ඩ්‍රග්ස් ගන්න නැද්ද? ඒනම් ඩ්‍රග්ස් පාවිච්චි කරන අය ගුඩ් ස්කූල් වලිනුත් බිහි වෙනවා.
1: හරිද? ඒ ගුඩ් ස්කූල්ස් වල අය ගන්න ඩ්‍රග්ස් ටිකක්
0: හයි ප්‍රොෆයිල් ඩ්‍රග්ස් ගන්න දැනුත්
1: ප්‍රබු ඩ්‍රග්ස් එක
0: ගන්න. ඒවා ඩීල් කරන්නෙත් එහෙම මේ නීතියට ටච් කරන්න පුළුවන් අය නෙමෙයි. අය හිරේ යන්නෙත් නැහැ. ගියත් ඔය වගේ තත්වයකින් නැහැ. ඒගොල්ලන්ට විශේෂ සැලකීම් තියෙනවා එහෙම ගියත්. දෙවෙනි එක තමයි ඊට පස්සේ ඩ්‍රග්ස් විකුණන මහා පරිමාණ ව්‍යාපාරිකයෝ ගුඩ් ස්කූල් ලෙවල් එකේ ඉන්නේ. ජජ්ලයි ලෝයර්ස්ලත් මම මේ වැරදිලා නෙමෙයි කියන්නේ. නමුත් ඒ නීතිය හසුරවන ඒ මට්ටමේ ඇත් ඉන්නේ එහෙම. ඔය සමහරට ෆෝසස් වල එහෙම ඉහළ තනතුරු වල ඉන්නෙත් එහෙමයි. සාමාන්‍ය ඒගොල්ලෝ නිලධාරී මට්ටමෙන් මැදිලා මේ මහින්දක පුතාණන් නිලධාරී මට්ටමෙන් මැදිලා එංගලන්තේ යනවා මේ මේවක් ගන්න. නමුත් අනිත් අය නිලධාරී මට්ටමෙන් මැදිලා ඒගොල්ලෝ උසස් වීම දක්වා ඉහළ තනතුරු වලට යනවා. ඒ සාමාන්‍ය මට්ටමේ අය හැමදාම පොස්තාපල් පීසී.
1: අනිත් එක තනතුරු ඔය හෙගල් කියලා තියෙනවා. මට අය අරක කියද්දි මට මතක් වුණේ. يعني හෙගල් කියලා තියෙනවා අපි හෙගල් කියන ජර්මන් දාර්ශනිකයා. එයා කියලා තියෙනවා අපි ඉතිහාසයෙන් ඉගෙනගෙන ඇත්තේ අපේ අපිට අපේ ඉතිහාසය ඉගෙන ගත හැක්කේ එක් දෙයක් පමණි. ඒ අප ඉතිහාසයෙන් කිසිවක් ඉගෙන නොගන්න
0: බෑ.
1: يعني දැන් කුට්ටුමනීලාව මරලා දාලා JR පාලන සමයේ වෙච්ච සිද්ධිය ඉඳ 2012 වැලිකඩ ලේවැගිරීමේ ඉඳලා ඊට පස්සේ මහර බන්ධනාගාරයේ සිද්ධියේ ඉඳලා මේ මීගම බන්ධනාගාරයේ සිද්ධිය දක්වාපු පාරේ ඉතිහාසයෙන් අපි මොනවද ඉගෙන ගන්න. මම මේ කියන්නේ අර අර පාර්ලිමේන්තු විපක්ෂයේ ඉන්න ගොබ්බයෝ ටික තමන්ගේ අපරාධ වහගන්න ඒ ඔක්කොම සමානයි කියලා කියනවා වගේ ගන්න මේ මේ
0: කියන්නේ.
1: ඒවා අතර පැහැදිලි ගුණාත්මක වෙනස්කම් තියෙනවා. නමුත් අපි මේ වගේ මොනවද අපි ඉගෙන ගන්න. එකක් තමයි දැන් හිරගෙවල් කිව්වම ඒව ඇතුලේ ඉන්නේ අපරාධකාරයෝ ඔහොම නෙවෙයි මේ චාන්ස් එක පාවිච්චි කරලා බෝම්බ දාලා මේව විනාශ කරන්න ඕන කියලා ලියන අය ඉන්නේ. ඇත්තරම තියෙන පිස්සො රැලකට අමනුස්සයෝ රැලකට කීබෝඩ් අහුවෙලා තියෙනවා ප්‍රශ්නයක් තියෙන. එතකොට ඒ ඒගොල්ලු ඒ ලියන අයගේ අදහස තියෙන්නේ හිරගෙවල් ඇතුළෙන්නේ අපරාධකාරය. හැබැයි ලංකාව කියලා කියන්නේ අවුරුදු ගෙවිච්ච අවුරුදු 50ක 60ක කාල පරිච්ඡේදය ඇතුලේ සිවිල් යුද්ධ ගණනාවක් සිද්ධ වෙච්ච මහජන අරගල ගණනාවක් සිද්ධ වෙච්ච ඒ අරගල වල නායකයෝන්ව හිරේ දාපු 71 ඉඳලා අඛණ්ඩ ඉතිහාසය. අපිට හිරගෙවල් කිව්වම අපිට මතක් වෙන්නේ හිරගෙවල් විශ්වවිද්‍යාල බවට පත් කරගත්ත සහෝදරවරු. අකුරු ලියන්න කියන්න දන්නේ නැතුව විප්ලවීය ක්‍රියාකාරීත්වයට සම්බන්ධ වෙලා හිරගෙවල් ඇතුලේදී මේ අකුරු ඉගෙනගෙන පොත් කියවලා පොත් ලියපු සහෝදරු. ඒක සහෝදරයෙක් කෙටි කතා පොතක් කියලා දැක්කෝ. එයා අකුරු දැනගෙන හිටියේ නෑ හිරේට යද්දී. ඊට පස්සේ මාස්ටර් කියලා සහෝදරයෙක් ඉස්සර හිටියා හිරේ හිටපු ඔක්කොටම ඉංග්‍රීසි උගන්. එතකොට හිරගෙවල් විශ්වවිද්‍යාල බවට පත් උනේ කොහොමද? අපි ආස්වාදය ගත්තා ඒත් අපි පියාඹමු කියලා. පොඩි මේ අතින් ලියලා රෝනියෝ කරපු මැගසින් සාව ඉස්සර බූස්ස රැඳවියන්. ඒව ඇත්තටම විශ්වකෝෂ වගේ. ඒ සංගරා. එතකොට මූලාශ්‍ර ග්‍රන්ථ නැතුව කවුද මේවා මතකයෙන් ලිව්වේ කියලා සමහර දර්ශනවාදී ඉතිහාසෙ ලියලා තියෙනවා. දේශපාලන චින්තනයේ ඉතිහාසෙ ලියලා තියෙනවා මතකෙන්. හරිද? එතකොට දැන් අපිට හිරගෙවල් අනිත් එක අපිට ඒක තමයි මම කියන්නේ මේ ඉතිහාසෙ මොකුත් ඉගෙන ගන්න නැහැ කියලා. දැන් අපි උදාහරණයට හිතන්නකෝ දැන් බෲනෝ ආපිට්ස්ගේ බුරුකයන් අතර නග්නව නවකතාව කියවලා තිබ්බනම් ඔය කට්ටිය ඒ પરම්පරාව ඒගොල්ලෝ බූකන් වර්ල්ඩ් ඒ කියන්නේ හිරගෙය කිව්වම බූකන් වර්ල්ඩ් මතක් අවශිෂ් මතක් වෙනවා. ඒ වගේ හිරකාරයෝ කැරලි ගහන හැටි මතක් වෙනවා. ඒගි හිරකාරයාගේ කැරලි කියන කුඩංගේ කැරලි නෙමෙයි. ඒවා විමුක්තිදායි කැරලි කිසි. දැන් අපි කියන්නේ මේ අවශිෂ් වල හරි බූකන් වර්ල්ඩ් වල හරි කැරලි ගහපු හිරකාරයෝ ඒගොල්ලෝ පාදකයෝද? ඒගොල්ලෝ ප්‍රතිගාමීන්ද නැත්නම් ඒගොල්ලෝ නේද ෆැසිස්ට්වාදයට විරුද්ධ නැගිටිති. ඒක නිසා මේ හිරගෙවල් පිළිබඳ ආකල්පය මේ තියෙන යටත් විචිත ආකල්පය. තෝකාරි ලස්සන එකක් තියෙනවාදරින්දු මිචෙල් ෆුකගේ ප්‍රංශ චින්තක. එයා කියනවා මේ නගර නිර්මාණය කරද්දී නගර කියන එක හැදුවෙම මේ මිනිස්සුන් පිටවන් කිරීම. ඒ කියන්නේ රෝහල කියලා එකක් හදනවා. හදලා ලෙඩ වෙච්ච මිනිස්සු ටික ඔක්කොම එතෙන්ට දානවා. ඊට පස්සේ බන්ධනාගාරය කියලා එකක් හදනවා. හදලා අපරාධකාරයෝ යයි නම් කරනු ලැබුව ඔක්කොම මිනිස්සු ටික ඒකට දානවා. ඊට පස්සේ පිස්සන් කොටුව කියලා එකක් හදනවා. හදලා වෙනස් විදිහට හිතන මිනිස්සු ටික ඔක්කොම ඒකට දානවා. එහෙම කරලා ඉතුරු කට්ටියට තමයි පුරවැසියා නගරවැසියා කියලා කියන්නේ. දැන් ඕක හොඳට පේනවා ෆුකෝ කියපු එක හොඳට පේනවා කොළඹ නගරයේ ඉතිහාසය බලන්න. දැන් කොළඹ නගරයේ ඉතිහාසය කියවම කියන්නේ මොකද්ද? අහවල් අවුරුද්දේ ජාතික රෝහල හැදුවා. අහවල් අවුරුද්දේ වැලිකඩ බන්ධනාගාරය හැදුවා. ආවල් අවුරුද්දේ මේ අංගොඩ හොස්පිටල් එක හැදුවා. ආවල් අවුරුද්දේ අරග කරා. ආවල් අවුරුද්දේ මේක කරා කියන්නේ මොකද්ද? ඒ සමාජයේ හිටපු මිනිස්සු පිරිසක් අරගෙන කොහාට හරි කොටු කරලා ඉතුරු අය තමයි නගර ඕක තමයි යටත් විජිත බන්ධනාගාර සංකල්පය. ඒව පොඩ්ඩක්වත් මිනිසුන්ගේ වරද නිවරද කරන වරද ප්‍රතිශෝධනය කරන මිනිසුන්ව වැරදි කරන්න පුරුදු වෙච්ච මිනිසුන්ව පුනරුත්ථාපනය කරන එහෙම තැන් නෙමෙයි. අපරාධකරුවෝ බෝ කරන ගර්භාෂය. හරිද? ඕවා අපරාධකරුව බෝ කරන ගර්භාෂය. ඕවගෙන් තමයි අපරාධකරුව හැදෙන්නේ. එහෙම නැතුව එළිය අපරාධකාරයෝ ඉදලා උන් ටික ඕකට දාලා නෙමෙයි තියෙන්නේ. ඕවා ඇතුලේ තමයි අපරාධකාරයෝ හැදෙන්නේ. ඕවා ඇතුලේ තමයි සංවිධානාත්මක අපරාධ කල්ලි හැදෙන්නේ. එතකොට ඔය යටත් විජිත අදහසේ ඉඳගෙන නේද දැන් මේ මේ මේ ඔක්කොම කතාව ඇවිල්ලා තියෙන්නේ.
0: දැන් මාත් එක්ක මේ ආණ්ඩුවේ ප්‍රධානී කව මෙහෙම කියන දැන් බූස්සේ ඉඳපු දැන් ওই වැලිසර හැදුවනේ මේගොල්ලෝ ටිකක් බරපතලයි දාන්න එක. වැලිසර මේ බන්ධනාගාර හැදුවා මේක හැබැයි තියෙන තීරණාත්මකම දෙමයි මේක මේක අලුතෙන් හැදුනේ සහ මේක අලුතෙන් කල්චර් එක ඉන්නේ මේකේ අර පැවතිච්ච කල්චර් එකක් නැහැ සහ මේක ඇතුළට කිසිම දෙයක් එන්න දෙන්නේ නැහැ ෆෝන්වත් කිසි දෙයක් එන්න දෙන්නේ නැහැ හැබැයි මේක සැපයි කියලා එන්න මේක දෙකේ කබර ඔයා ගියත් එහෙම ඔයාට ෆෝන් පාවිච්චි කරන්න බෑ එළියත් මොනවත් බෑ හැබැයි මේක ඇතුළේ පහසුකම් ටික තියෙනවා එතකොට දැන් මේ මේ සමහරු ඒත් වැලිසරට යන්න බයයි මොකද ඒ සමහර කියන සිරකරු අතර සමහර අය ඉන්නවා ඒගොල්ලෝන්ගේ මානසිකත්වය ඇතුලේ ඒගොල්ලෝගේ කොච්චර ජරා තැනක වුණත් ඒගොල්ලෝ සමහර පාතාල හරි වෙන කනෙක්ෂන් තියෙන අයට පුළුවන් අනිත් වටේ ඉන්න ඔක්කොම කන්ට්‍රෝල් කරන්න. දැසි දැස්ව තියාගෙන ඉන්න සහයව ඇතුලේ ඉඳන් විවිධ අපරාධ මෙහෙවන්න. මොකද ඒ විදිහට තමයි සංස්කෘතියේ පැවැත්ම හැදලා තියෙන්නේ. අපි ඒක පවත්වගෙන යන්න කියලා කියන්නේ නැහැ නේ. අපි දැන් මේ කුඩුංගේ අයිතීන් රකින්නවා කියලා වගේ කිව්වම අපි මේ අපරාධ සංස්කෘතිය මේ ඇතුළේ ඉඳන් මෙහෙවන අපරාධ කරගෙන යන එක කියන්නේ
1: මේ සමාජයේ පොදු වෙ තිබුණු අවබෝධයක් තිබුණා. ඒක මේ වාමාංශිකයන්ට ආපු විශේෂ සර්වඥතා ඥානෙ වගේ එකක් නෙවෙයි. පොදු සමාජයේ අදහසක් තිබ්බා තනි පුද්ගල වැරදිකරුවෙක් යනු සමස්ත සමාජයක අසමත්කමේ නිෂ්පාදනයක්. එනිසා ඔය නම් කියන කුඩු පාතාලය කිකිව නම් කියන ඉන්නේ ඒවා මං කියන්නේ ඒවා අපේ අපි තරුණ වයසේදී අපේ પરම්පරාවන් තුලත් ඒ අදහස තිබුණා. අපරාධකරුවන් යනු ඒ මිනිසුන්ගේ මොළවල නියුරෝනවල මොකක් හරි අමුතු ජානසැකස්මක් තිබ්බ නිසා වෙච්ච එකක් නෙවෙයි. ඒක මේ අපි සමාජයක් විදිහට අසමත් ඇත්තරම තරුණයෙක් හානිකර අන්තරාදායක මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න පෙළඹෙන එක වළක්ව ගන්න මේ වෙනකල් අපිට බැරි වෙලා. හරිද? තරුණේ මේ ප්‍රචණ්ඩ මේ මිනි කුලියට මිනි මරණ වගේ ක්‍රියාකාරකම් වලට යන එක වෙනුවට එයාව විද්‍යාවට, කලාවට, ක්‍රීඩාවට, ශිෂ්ටාචාරයේ වි දේවල් වලට, ශ්‍රම ලෝකයට ගේන්න අපි අසමත් වෙලා තියෙනවා සමාජයක් ඉදින්. ඉතින් අසමත් වෙලා ඒකේ රෝග ලක්ෂණේ ඉන්නකොට රෝග ලක්ෂණයට වෙඩි තියලා තමයි ප්‍රශ්නේ විසඳන්නේ කියනවා නේද? ඒක ලොකු ප්‍රශ්නයක් නිසා මම කියන කුඩු පාතාලියෝ පාදඩියෝ කියන නම් ටිකක් තියෙනේ මේ මිනිස්සු. ඒ මිනිස්සුන්ට එහෙම වෙච්ච එකට අපි ඔක්කොමල වග කියන්න ඕනේ. ඒ නිසා දැන් මේ මිනිස්සුන්ට වෙඩි තියන්න කියලා කියන්නේ උන් සුදනෝ නෙමෙයි.
0: සුදනෝ නෙමෙයි. දැන් අපි තුම මේ වෙඩි තියන වැඩේ කරන මම දැක්ක මේ දුරු ප්‍රේම රත්නලිය තුනේ Facebook post එක මේ ඕගොල්ලෝ දැන් ඔකට අහුවෙන්න එපා ඔය කියනේමට. ඔගොල්ලෝ කරන්න ගිහිල්ලා අන්තිමට ඔගොල්ලෝ තනි වෙනවා කියලා. ඒ කියන්නේ මේ ඇත්තටම ගත්තොත් මට ඒකත් එක්ක හිතුනේ දැන් මේ දැන් ලංකාවේ දැන් ඔය කිව්වට අර ඇතුළට වෙඩි තියෙන එකව බේරගන්න සර් කියලා හර්ෂණනායකකාරට කියනවනේ. ඇතුළට වෙඩි තියෙන එකව බේරගන්න කියලා. හර්ෂණනායකකාර ඇත්තටම කවුද? එයාට පුළුවන්ද බේරගන්න? එයාට පුළුවන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ විනය පරීක්ෂණයක් නොකරින්. එයාට පුළුවන් යම් විදිහකට වෙනත් ක්‍රමවලින් ආරක්ෂාව දෙන්න. හැබැයි හෙට මේකට අදාළව මේ නිලධාරියාගෙන් වෙඩි පහර වැදුණු යම් කිසි පවුලක් ඉහළ අධිකරණයකට ගිහිල්ලා නියෝගයක් ගත්තොත් එහෙම නැත්නම් මූලික අයිතිවාසිකම් නඩුවෙම වෙනත් විදිහකින් මේ නීතිය ක්‍රියාත්මක කරව ගන්න දඟලුව දැන් ඔහොම ආරක්ෂාව දෙනවයි කියලා ලසන්ත වික්‍රමතුංගව මරුවනේ දෙයි කියලා හිතාගෙනනේ දැන් මරපු සමහර ඒ අපරාධ වලට සම්බන්ධ මිනිස්සු අත්තරංගුර පත් වුණානේ අර තරුණයෝ 11 දිනක් අතුරුදහන් කරපු අය ලලිත් කෝගන්ව මර තාම ලොකු දෙයක් වෙලා නැහැ නමුත් මේ වගේ සිද්ධි කීයක් කරපු අය ඉන්නවද ලංකාවේ ආ ඔය ආරක්ෂාව ලැබෙයි කියලා හිතාගෙන හරිද ඒ ඉතින් ඔය සර්ලා කවුරුත් හැමදාම ඉන්නෙත් නැහැ ඔය ආරක්ෂා ඒතකොට ඒ වැඩේ නොකර ඉන්න එක තමයි හොඳ
1: අනුරසේන නායකව මතක් කරගත්තා නේද
0: ඒකනේ
1: එයා මතක් කරගන්න එක තමයි මොකද හොඳම දේ.
0: දැන් ඉතින් සුරේෂ් සලෙත් එච්චර තමයි.
1: ඔව් සුරේෂ් සලෙත් එහෙමයි. ඒ කියන්නේ ඒ අපරාධවලට අනදුන්න අය කොහොමත් අන්තිමට ඉන්නේ මේ Facebook එකේ ලියපු අය නම් හොයාගන්නවත් හම්බෙන්නේ නැහැ. ඒගොල්ලන්ට කරන්න තියෙන ප්‍රොෆයිල් එක ඩීඇක්ටිවේට් කරලා දාන්න විතරයි.
0: දැන් ඇත්තටම හර්ෂණනායක අරගෙන කියද්දී අපිට එහෙම සාධකයක් නැහැ. හර්ෂණනායක කරා මේකට අනදුන්නා මෙහෙව්වා හොඳිරිමත් කරා කියන සාක්ෂියක් නැහැ. මම දෙන ඔහුත්
1: කම්පැනි වල. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ දැන් විපක්ෂය අය කියනවා ඇමතිවරයා වගකීම බාරගත යුතුයි. එයා මේක කුමන්ත්‍රණකාරීව කළා වගේ එකක් කියනවා. ඊට පස්සේ ආණ්ඩු පක්ෂය පැත්තෙන් මම දැක්ක බිමල් රත්නායක ඇමතිවරයා කියනවා මේක රාජපක්ෂලා කරපු කුමන්ත්‍රණයක්. මම කියන්නේ කුමන්ත්‍රණයක් වෙලාද කියන එක හොයන්න බාර දෙමු. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පොලිසියට සහ වෙනත් එවැනි ආයතනවලට අපි දේශපාලනය කරන අයවා මාධ්‍යකරණය කරන කෙනෙන්නේ අපිට වැදගත් දේ තමයි තවමත් අර යටත් විජිත බන්ධනාගාර ව්‍යුහයමද මේ තියෙන්නේ. ඒ ව්‍යුහයේ තියෙන ප්‍රශ්න මොනවාද? ඒ ප්‍රශ්නයි මේ සිදුවීමේ අතර තියෙන අන්තර් සම්බන්ධය මොකක්ද? මේ ඇත්තටම කවුරු හරි කලින් ප්ලෑන් කළා ආණ්ඩුව කියන විදිහට විපක්ෂය කියන විදිහට ආණ්ඩුව කලින් ප්ලෑන් කළා කරපු එකක්ද මේක? නැතිනම් දැන් මොකක් හරි ලස්සනට කිව්ව වසන්ත මුදලගේ සහෝදරයා. එයා හිරේ ඉඳලා තිබුණ අත්දැකීමක් එයා කිව්වා. ඇත්තටම එයා කියන එක මම ඉලක්කම් වලින් කිව්වොත් මේ ජූනි මාසේ 2026 ජූනි මාසේ 29 වෙනිදාට බන්ධනාගාර තුල හිටියා රැඳවියෝ 42034. 42034ක් ඉන්නේ 11,000කට විතර පහසුකම් තියෙන තැනක
0: බන්ධනාගාරක.
1: එතකොට මේ 42034 11,000ට පහසුකම් තියෙන තැනක ඉන්න ගියාම ඒගොල්ලන්ට බැසිකලි පහසුකම් දෙන්න විදියක් නැහැ. නාන්න සහ අනෙකුත් දේවල් වලට ජල පහසුකම් දෙන්න විදියක් නැහැ. පෝෂදායි ආහාර වේලක් දෙන්න විදියකුත් නැහැ. ඒ විතරක් නෙමෙයි ඒගොල්ලන්ට සාමාන්‍ය ශරීරය පවත්වා ගන්න අවශ්‍ය අවකාශය දෙන්න විදියකුත් නැහැ. ඒකට නිදාගන්නේ වසන්ත කිව්වා නිදාගන්නේ මේ shift ක්‍රමයට. shift එකට නිදාගන්නේ කට්ටිය. ඒ කියන්නේ මුල්ලට සෙට් එකක් එකතු වෙලා හිටගෙන ඉන්නවා ඉතුරු අය නිදාගන්න.
0: ඊට පස්සේ ඒගොල්ලෝ
1: 17 ගහනවා කියලා කතාවකුත් වෙනවා. එතකොට වසන්ත කියන්නේ නිින්දෙන් එක්කෙනෙක්ගේ කකුල ගිහිල්ලා තව කෙනෙක්ගේ හැපිලා එයාට ඇහැරුණොත් ඒ උන් දෙන ගහ ගන්නවා. ඒ මේ නිදා ගන්න තියෙන වෙලාව වෙන්නේ නැත්නම් දෙන ගහ ගන්න. එතකොට එතන තියෙන ඒ වගේ තත්ත්වයක්. එතකොට නිලධාරියගේ තත්ත්වෙත් ඉතාම නරකයි. කියන්නේ 11,000ක් දාන්න පුළුවන් තැනට හතලිස් දෙදාහක් දාලා නිලධාරින් 600කට කියලා තියෙනවා ආයතන 38ක් මේ විදිහට ආයතන 38ක් තියෙනවා. නිලධාරින් 600කට කියලා තියෙනවා ඒ කියන්නේ එක ආයතනෙට 50ක්වත් දාන්න විදියන 10 ගණක් සෙනගේ. එතකොට නිලධාරින් කොහොමද මේක කරන්නේ? මේක කරන්න බෑ.
0: ඒ කියන්නේ රැඳවියෝ 40000කට වැඩි නිලධාරින් 600 ගණන්.
1: නිලධාරින් 600යි ආයතන 38ක්. හරිද? එතකොට මෙතන දැන් අපායක් හදලා අපායක් නිර්මාණය කරලා යක්කු ඉන්නේ කියවට වැඩන්නේ. හරිද? අපායක් හදලා දුන්නොත් යක්කු තමයි ඉන්නේ. දෙවියෝ බලාපොරොත්තු වෙනවා නම් දිව්‍ය ලෝකයක් හදන්න. මිනිස්සු බලාපොරොත්තු වෙනවා නම් මනුස්ස වාසයක් හදන්න. යන්න පුළුවන් ටොයිලට් එකක්. බොන්න වතුර ටික. පෝෂ්‍යදායී ආහාර වේලක්. ඒ ටික දෙන්න. ඊට පස්සේ ඕක කියනකොට කට්ටිය කියනවා උඹලා කියන්නේ එහෙනම් මෙට් එක මේ සැප මෙට් එක දිගා කරලා
0: කිරිපොක්කු
1: පොවන්නද කියලා. නෑ මේවට තමයි මිනිස් අයිතිවාසික. ඒ කියන්නේ දැන් මේ කවුරු හරි කෙනෙක් කොල්ලෙක් කුඩු ගහලා තියෙනවා. උගෙන් පලිගන්න කියලාද නෑ. දැන් බන්ධනාගාර කියන පලිගන්න ස්ථානට. එහෙම ඒවා නෙමෙයිනේ. හරිද? එතකොට අපරාධකාරව හුරුතල් කරන්නද කියන්නේ කියලා අහනවා. නෑ ඒව තමයි මිනිස්සුන්ගේ බේසික් නීඩ්ස්. ඒ ටික දෙන්න ඕන. ඒ ටික දීලා තමයි එතන මනුෂ්‍යත්වයේ බලාපොරොත්තු වෙන්න පුළුවන්. එහෙම නැතුව බලාපොරොත්තු වෙන්න බෑ.
0: මං කියන දැන් මේ මේක ඇතුලේ දැන් බන්ධනාගාර නිල. දැන් මේ එළියෙන් හදන මේ මානසිකත්වය ඇතුලේ හිතලා. එන දැන් මං දන්නේ ජනාධිපතිවරයා ඉවත් වෙනු කියන වැඩසටහන දියත් කරනවා ස්පීච් එකක් කරනවා. ස්පීච් එක කියන්නේ මොකද? තමන්ගේ දරුවා මේකට ඇබ්බැහි. දරුවව බේරගන්නවා. තමන්ගේ මේ වැඩි හිටියෝ මේ පරම්පරාවේ ගමේ ඉන්න මිනිස්සු රස්සාවක් කරන මිනිස්සු මේ ආර්ථික සමාජයේ සියලු අර්බුදවල මුලක් විදිහට මේක දකිනවා. ඒ දකින්නකේ ප්‍රධානම කොටසක් තමයි මේ සාමාන්‍ය මේ දුප්පත් පවුල්
1: මේ කුඩු ගහන කොල්ලා. දැන් කුඩු ලංකාව දූපතක් නේ. ලංකාව ඇතුළේ කුඩු ගේන්නේ කවුද? ඔව්. එහෙම කවද අල්ලලා තියෙන්නේ?
0: කවුරුත් මේ ගමේ ඇතුළේ හිටියේ නැහැ. එක්කෙනෙක්වත්
1: තියෙන එක කොටසක්.
0: හරි?
1: හරිද? ඉතින් දැන් බලන්න දැන් එතකොට දැන් ප්‍රශ්නේ අපි මේ ඉතිහාස මතට තිත කියලා එකක් තිබ්බා. පිට වෙනද මොකද යත්තේ? තිරානලස් යුක්තිය කියලා නාඩගමක් නැහැ. ඊට පස්සේ මේ ආණ්ඩුව ඉවත් වෙනු කියලා එකක් එනවා. ඔය හැම එකෙම කලේ මොකද්ද? මත්ද්‍රව්‍ය ජාලයට බැහැලා ජාලය අකර්මණ්‍ය කරලා ඒකේ මූලිකයෝ ජාව අරංකාරු ටික අල්ලගන්න එක නෙවෙයි. එක් එක් පොලිසි ස්ථානයට පොලිසිය OIC මහත්තයර දීලා තිබ්බ වගකීමක් ඔයා අද දවස ඇතුලේ මෙච්චරක් දාන්න ඕන උසාවි කියලා. හරිද? ඊට පස්සේ පොලිසිය කරේ එහෙම මෙන් කොල්ලෝ අල්ලලා අල්ලලා උසාවිද මෙති යුක්තිය වෙච්ච එක අපි දැක්කා. ඉවත් වෙනු එකේ වෙච්ච එක අපි දැක්කා. උසාවි දාපු ගමන් නීතිය තියෙනවා ග්‍රෑම් දෙකට අඩු නම් මහේස්ත්‍රාත් අප දෙන්න පුළුවන්. ග්‍රෑම් 2යි 10යි අතර නම් මහාධිකරණයට යන්න ඕනේ අප ගන්න. ග්‍රෑම් 10ට වැඩි නම් අපියාචන අධිකරණයට යන්න ඕනේ. එතකොට ඒ නීතිත් මුකුත් වෙනස් වෙලා නැහැ. එතකොට මේ ගංජා කෑල්ලක් තියාගත්ත එකත් රස පරීක්ෂක වාර්තාව එනකල් කියලා මාස ගාණක් ඇතුළේ. ඒ රස පරීක්ෂක වාර්තාව ගන්න යනවා මාස ගාණක්. ඊට පස්සේ පොලිසියට වුණොත් කොල්ලව ඇතුළේ තියන්න පොලිසිය කියනවා නීතිපති උපදෙස් අවශ්‍යයි. නීතිපති උපදෙස් අවශ්‍යයි කිව්වම නීතිපති දෙපාර්තමේන්තුව උපදෙස් ගන්න මේ සම්මජාති. මගේ නඩුවක් තියෙනවා 2016 දාපු නඩුව. මේ අවුරුද්දේ නෑ කුඩු නෙමෙයි අපිට උද්ඝෝෂණ නඩුව තියෙනවා. දැන් ඒකට උද්ඝෝෂණයක් කරපු එකට නඩුවක්
0: තියෙනවා.
1: නෑ ඒක තමයි මම කියන්නේ මේ අපරාධකාරයෝ ඇතුළේ ඉන්න කියන එක වැරදි. වාමාංශිකව ප්‍රගතිශීලීව ප්‍රජාතන්ත්‍රවාදීව ජනතාවගේ අයිතිවාසිකම් අවුරුදු 10ක් තිස්සේ මේ මගේ නඩුව දැන් මේ අවුරුදු 10ක් තිස්සේ අහන්න විදියන්නේ නීතිපතිගෙන් උපදෙස් විමසලා තියෙනවා නීතිපති උපදෙස් දෙන්නේ. හරිද? එතකොට නීතිපති දෙපාර්තමේන්තුව උමයි වැඩ කරන්නේ. රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හැරිමයි වැඩ කරන්නේ. මම කියන්නේ නිලධාරීන්ගේ ප්‍රශ්නයක් කියලා. ඌ වගේ ඇති නිලධාරී හිගේ ඇති ලැබ් නැතුව. එහෙනම් ඉතින් අපි තීරණයක් ගන්න ඕනේ. එහෙනම් ඉවත් වෙනු කියලා ප්‍රෝග්‍රෑම් එක හදනව නම් බලාපොරොත්තු වෙනව නම් ලොකු පිරිසක් අත්අඩංගුවට ගන්න. ඒගොල්ලෝ දාන බන්ධනාගාර මොනවද? හරිද? ඒගොල්ලොන්ට දැන් මේ නීතිය කරන වෙනස්කම් මොනවද? පොඩි ගංජා කැල්ලක් අතේ තියෙන එකත් අල්ලලා මාස ගාණක් ඇතුළට දානවද රස පරීක්ෂක වාර්තාව එනකන්. එහෙම නැතිනම් ඒ සඳහා යම් ප්‍රජා විශෝධන ක්‍රමවේද තියෙනවද? විකල්ප දඬුවම් ක්‍රම තියෙනවද? වරද පිළිගන්න අය සම්බන්ධයෙන් වැඩ කරන සිස්ටම්ස් මොනව හරි හදනවද? හරිද? වරදේ ප්‍රමාණය අනුව විශෝධන ක්‍රියාවලියක් හදනවද?
0: ඕකට උත්තර බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එකට ගියොත් තියෙනවා. මම දැක්ක පස් අවුරුදු සැලැස්ම කියලා එකක් තියෙනවා. ඒකන ඕවට දැන් බන්ධනාගාර ඔය ප්‍රශ්නවලට උත්තර ටික බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එකේ රිපෝර්ට්ස් ඉදිරියට තියෙනවා. ඔව්. ඉතින් ඒකෙන් අපි දැක
1: බේගෙන මාරාර මන්දකාර එක්ක මම දැක්ක එක්කෙනෙක් ලියලා තියෙනවා මේ සමාජ මාධ්‍යවල අර මොකද්ද 54 වගන්තිය කියන එක අවබෝධිතා වෙන විදිහ. එක මිනිස්සෙක්ට කිව්වලු ඇවිල්ලා පොලිසියෙන් මේ උඹ දාන 50 උඹේ ගෑණිගේ කට වැඩි 54 වගන්තියෙන් එන පොලිසියට බලයක් තියෙන මිනිහෙක් එහෙම ඇතුලේ තියන්න. අපි කියුවාට මහේස්ත්‍රාට්ට තමයි බලය තියෙන මිනිහෙක් ඇතුලේ තියන්න කියලා පොලිසියට
2: බලය තියෙන්නේ මේ මේ නීතිය.
1: හරිද? එයාට කිව්වලු ඇලීලා තියෙන මට මෙහෙම කිව්වා කියලා. හරිද? එයාට කිව්වලු මේ උඹේ ගෑණිගේ කටවැඩි ඇවිල්ලා මෙතන අපිට සත්තම දැම්මා. ගෑණිගේ කටබහි උඹ අවුරුද්දක් ඇතුලේ හිටියම අපි 54 වගන්තිය උඹ තෝ තියන අවුරුද්දක් ඇතුලේ කියලා. හරිද? එතකොට එහෙම කරන්න පුළුවන් විදිහ
0: නෙමෙයි. පොලිසියට අවුරුද්දක දඬුවමක්.
1: දඬුවම දෙන්න තීරණය කරන්න පොලිසිය උසාවිය නෙමෙයි. අධිකරණය නෙමෙයි. එතකොට දැන් මේ මේ මේ ප්‍රශ්න එකක්වත් විසඳන්නේ නැතුව ඒකේ ඉන්නේ යකු ටිකක් උන්ට වෙඩි තියන්න ඕනේ කියලා හරියන්නේ නැහැ. ඔහොම තමයි මේක හදලා තියෙන්නේ. එතකොට මේ ආණ්ඩුව පවා ඉවත් වෙනු කියලා මෙතන නාඩගම් නැටුවානේ. ඔය නාඩගම් නටන කාලේ සුද්ධ සිංහලෙන් අපි ඔබ කිව්වා. නුවන් බෝපගේ සහෝදරයා පෞද්ගලික රූපවාහිනී නාලිකාව කරපු වැඩසටහනක වීඩියෝ එක අද මං ෂෙයා කරා. බලන්න ගිහිල්ලා. හරිද? ඒකේ දාලා තියෙනවා. ඒක එයා කියනවා. අවුරුද්දක් ඇතුළත හිරගෙවල් වල කැරලි හටගත්තේ නැත්නම් ඔන්න බලන්න මේකයි හිරගෙවල් වල තත්ත්වය මේක තව පුරවන්න එපා කියලා. එතකොට දැන් මේවට මොකද්ද තියෙන විකල්ප ක්‍රම වේද? ඉතින් ආණ්ඩුව සාමාන්‍ය කියන්නේ ඉස්කෝලයක් වහනකොට මේ හිරගෙවල් 100ක් අරින්න ඕනේ කියලානේ. දැන් ඉස්කෝල 3000ක් වහන නිසා හිරගෙවල් 30000ක් අරින්න වෙනවා. මුන් මේ වැඩේ හරියන්නේ නැහැ
0: නේද? දැන් මං හිතන්නේ මම මේකයි අපි කියන්නේ මේ මේ කුඩු අල්ලන්න එපා කියලා නෙමෙයි. අපි කියන්නේ කුඩු නතර කරන්න හිරගෙවල් පුරවන්න එපා. ඒ දෙක දෙකක්. ඒ දෙක දෙකක්. ඊළඟට මං හිතන්නේ මම ඇත්තටම මේ මේ මේ
1: ගුණා කුඩු අල්ලද්දී කුඩු ගහන කෙනා
0: ඉන්නවනේ.
1: එයාව යොමු කරන්න ඕනේ වෛද්‍යවරයෙක් ගාවට. මොකද එයා මානසික ප්‍රශ්නයක්. එයාව රීහැබිලිටේට් කරන්න
0: ඕනේ.
1: ඒතකොට 2026 ජනවාරි 20 වෙනිදා පාර්ලිමේන්තුවේ හැන්සඩ් වාර්තාවල සඳහන් ආකාරයට 2025 අවුරුද්දේ රුපියල් මිලියන 500ක් වෙන් කළා තියෙනවා පුනරුත්ථාපනය සඳහා 2026ට වෙන් කළා තියෙන රුපියල් මිලියන 10. එතකොට පුනරුත්ථාපනයට එන සල්ලි 500 ඉඳලා 10ට කපලා කොහොමද මේක කරන්නේ?
0: මම ඇත්තටම දැන් මේ මම ඇත්තටම මේ දැන් ඉවත් වෙන එකේ බිමන්ට මේ වැටලීම් ගැන කතාව එහෙම තියෙද්දි මම හිතනවා මේ ආණ්ඩුවට මේ මද්රවයේ ජාවාරම් කරුවොත් එක්ක මෙහෙම ගැඹුරු බැඳීමක් එහෙම එකක් තියෙනවද කියලා එහෙම එකක් නැතු වෙන්න පුළුවන්. මොකද දැන් ඔය මේ අතකාලේ ඊයේ පෙරේද කතා වෙච්ච සිද්ධියක් තියෙනවා. ඔය අර මේ කවුද හර්බිද කවුද කියන කෙනාර ආණ්ඩුවත් එක්ක සම්බන්ධයි කියලා කියනවනේ ඔය මේ අර සිද්ධියේදී මං
1: හිතේ. මෙතන ප්‍රශ්නේ ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් මේ මද්රව්‍ය ජාවාරංකාරයොත් එක්ක මෙහෙම කුමන්ත්‍රණ කරලා කතා එහෙම නෙමෙයි
0: කියන්නේ. මේ මෙතන
1: ඒක
0: ව්‍යුහයක්.
1: මේක ස්ට්‍රක්චරල් පරිදි. හරිද? එතකොට මේ ස්ට්‍රක්චර් එක දැන් නිර්ප්‍රභු කතා කිව්වට දැන් නිර්ප්‍රභු කියලා ආපු ආණ්ඩුවේ අධිකරණ ඇමතිවරයා ගුඩ් ස්කූල්ස් වල මිනිස්සු ආව නම් මෙහෙම වෙන්නේ නැහැ කියලා කියද්දී ඒ ප්‍රභු නිර්ප්‍රභු පන්ති බෙදීම ගැන යාගේ තියෙන අදහස ඒකෙන් අපිට පැහැදිලිනේ. හරිද? එතකොට නිර්ප්‍රභු ආණ්ඩුවක් වෙනුවෙන් කියලා ඡන්දෙ දුන්න අය Facebook එකේ කමෙන්ට් ඇල්ලියන චාන්ස් එක ආපු ගමන් සියලු නිර්ප්‍රභුන්ට බෝම්බ ගසා මරා දමනු කියලා ලියන එක ඒව අහම්බයක් නෙවෙයිනේ. මෙතන දේශපාලන ප්‍රශ්නයක් තියෙනවා. මේ යක්ෂයෙක්ව අවුස්සන්. මට මතක් එන්නේ අර කපිල කුමාර කාලිංග අපේ නාට්‍යවේදියා යා කරන්නේ අර යුජින් නයිනස්කෝගේ රයිනෝසිරස් නාට්‍ය. ඒ රයිනෝසිරස් නාට්‍යයේ තියෙන්නේ කොහොමද ෆැසිස්ට්වාදය නාසිවාදය මේරුවේ කියන. ඒක මෝරද්ද ඇත්තටම මේ නායකයෝ කියන්නේ හිට්ලර් හරි මුසලෝනි හරිනේ අපිට පේන්නේ. නමුත් මෙතන ඇත්ත කතාව තමයි ඒ නායකයෝ යම් සමාජමය එකක් තමයි නියෝජනය
0: කරේ.
1: රැල්ලට නියෝජනය කරේ.
0: ඒ රැල්ලෙන් ඒගොල්ලෝ
1: එතකොට ඒ රැල්ල ඇතුළේ දැන් රයිනෝසිරස් නාට්‍යයේ මේ ඇත්තම කපිලාය ඒක ආයෙ නිෂ්පාදනය කරත් කමන්නේ මේ දවස්වල මේ හැමෝටම රයිනෝසිරස් අඟාංග
0: එනවා.
1: හරිද? ඒ කියන්නේ මුළු සමාජයක් තමයි ටික ටික ටික ටික ෆැසිස්ට්වාදයට යන්නේ. ඉතින් මේක අර මේ අර දැන් න්යාගේ ඇල්බෑ කැමුගේ මහාමාරිය වගේ පොතකත් මහාමාරිය කියලා සංකේතවත් කරලා තියෙන ෆැසිස්ට්වාදෙ නැගීමනේ. ඒ වගේ පෙන්නනවා දැන් බය හිතෙන කරුණ තමයි බය හිතෙන්නේ හිරකාරෝ මැරිච්ච එකට හිරකාරෝ ජේරල්ල මරපු එකට නෙවෙයි. බය හිතෙන්නේ ඇත්තට බන්ධනාගාරයේ ඇතුලේ වෙච්ච එකට නෙමෙයි වැඩිපුර ඒකටත් බය හිතෙනවා. වැඩිපුර බය හිතෙන්නේ අර අපි ෆැසිස්ට්වාදයක් නැගීමට අවශ්‍ය කරන සමාජ කොන්දේසි සම්පූර්ණ වීම ගැන සාහිත්‍යයේ වේදිකාවේ දැකලා තිබ්බ දේවල් අපි කියවලා තිබ්බ දේවල් තියෙනවා. අන්න ඒව ලංකාවේ පොළොව මත සිද්ධ වෙමින් පවතිනා වගේ දැනෙනවා. කීබෝඩ් ඉදිරිපිට වාඩි වූ කිසිදු සමාජ වගකීමක් නැති අර අපේ මිතුරිය මෙලනි වෙන්න ඕනේ මම හිතන් ලියලා තිබුණා මේ මාස්පඩි ධනවාදියෝ කියලා. හරිද? මාස්පඩිය ගන්න හිතන් ඉන්නේ ධනවාදියෝ. මේ ඔක්කොම ප්‍රයිවටයිස් කරනු සියලු දුප්පතුන් මරනවා වගේ කතා කරන සෙට් එකක්.
0: කුඩ්ඩ ඔක්කොම මරලා
1: දානවා. සියලු කුඩ්ඩක් මරමු කියලා කියන මේ මාස්පඩි ධනවාදියෝ සෙට් එකක් ඇවිල්ලා දැන් ඔන්න ඒ ස්තරෙන් කොහොමද ෆැසිස්ට්වාදය මතුනේ ඉතාලිය ජර්මනිය කියලා අර කෘති වලින් බලන්න පුළුවන්. මේක සීරියස් ගන්නවා. يعني ආණ්ඩුව හිතාගෙන ඉන්නවනම් මේ සමාජයේ රැල්ලට, ඒක අපි හැමදාම කියවනේ සමාජයේ ජනප්‍රිය දේ රැල්ලට නෙමෙයි දුවන්න ඕනේ, නිවැරදි දේට සමාජය ගේන්න. සමාජය පරිවර්තනය කරන්න ඕනේ නිවැරදි දේ සඳහා. එහෙම නැතුව දැන් රැල්ලට තියෙන්නේ සර් මේ වෙඩි තිබ්බ කෙනාව බේරන්න සර් කියන එක නම් රැල්ලට එරෙහිව උඩුගම් පීනලා විතරයි මේ ආණ්ඩුවට මොකක් හරි පැවැත්මක් පවා තියෙන්නේ. නැත්නම් ඉතින් අපිට රතු කමිස ආරේ මේ ඇඳගෙන ජනතා විමුක්ති පෙරමුණේ කීර්තිමත් නාමයට සහිතව ප්‍රජාතන්ත්‍ර විරෝධී පැසිස්ට්වාදීෝ ජාතිවාදීෝ බිහි වෙන විදිහක් බලන්න පුළුවන් ඉස්සරහ.
0: දැන් ඒකේ ප්‍රතිඵලයක් විදිහට කවුරු බලයට එයිද ඊළඟට? දැන් මේ තියෙන මේ අමානුෂික මිනි මරණ යෝජනා කරන මිනිවරුම් ඔක්කොම හරියයි කියලා. දැන් අපි බෞද්ධ රටක් කියනවා, බෞද්ධකම අපි පවත්වගෙන යන්න හුදෙක් මේ ගිහිල්ලා චුතුනාමලේ බුදු පිළිමයක් තියලා දෙවල මිනිසුන් එක රණ්ඩුවක් දාගන්න, ඕවට තමයි බෞද්ධකම තියෙන්නේ. හරිද? බෞද්ධකම
1: ඌට මේ අහනේක මරු වැඩ. ඔව්. ඒ කියන්නේ දැන් රාජ්‍ය මැදිහත් කරන්න එපා ආගමට, ආගමව පුරවැසියන්ගේ පුද්ගලික කටයුත්තක් ලෙස සලකන්න. මේ කිව්වම කට්ටිය නෑ, මේක බෞද්ධ රට. බෞද්ධ විතර නෙමෙයි, මේකේ කතෝලික අය ඉන්නවා, හින්දු අය ඉන්නවා, මුස්ලිම් අය ඉන්නවා, මේක හැමෝගෙම රටනේ. එතකොට පුදුම සද්දෙන් කියන්නේ නෑ නෑ, මේක බෞද්ධ රට කියනවා. මේ මරනකොට මේ බෞද්ධ
0: උඹල කියන ගිහිල්ලා පිරිත් කියන්නේ කියලා ලෝකෙතුරු
1: බෞද්ධ සාර ධර්ම, බෞද්ධ දර්ශනේ තියෙන මොනවා හරි අවිහිංසාවාදී.

0: ඇතුළ හිතුවත් මගේ තන අර අපි දන්නවන ආලවක යක්ෂයත් එක්ක නැත්තම් අඟුලි මාලත් එක්ක බුදු හාමුදුරු කරන ඒව කර ඒව මොන විකාර ඒව කතාවට හොඳයි. ඔගොල්ලො මේ ඔය වගේ යක්කුම මරල දන්නෝ කියන එක තමයි මං හිතන්නේ තියෙන්නේ. ඒක ප්‍රශ්නේ තියෙන්නේ
1: ඒක කියන්නේ අපායක් නිර්මාණය කරන ගම.
0: ඒක ප්‍රශ්නේ තියෙන්නේ මරල දාන්න කියන අය. දැන් මතකද අලුගෝසුවෙක්ට අලුගෞසුවක් එක වෙලාවක අලුගෝසුවෙක් හෙව්වා මෛත්‍රීපාල සිරිසේන. අලුගෝසුවට කවුරුත් ආවේ නැහැ. අර මේ මේ ඉන්දියාවේ චිත්‍රපටිය මොකද්ද මේ මේ මෙයාගේ අලුගෝසුවාගේ කතාව තියෙන චිත්‍රපටිය දෙන මට යාගේ ෆිල්ම් එකේ නම
1: මලයාලම පූජා. ලංකාවේ චිත්‍රපටියව පූජා.
0: ආහ්.
1: ඒ පූජා චිත්‍රපටියේ මේ පුතාට ඉන්නේ මේ අමරසිරි කලන්සූරි.
0: ආහ්.
1: එයාට එල්ලුම් ගහ නියම වෙනවා. එයාව මරන්න මේ එල්ලුම් ගහේ අර මේ ලීවර් එක අදින්න ඉන්නේ යාගේ තාත්තා ජෝබේ වික්‍රම. ඉතාලම කම්පැනිටපත් වෙච්ච චිත්‍රපටියක් ඒක. මේ එයාට රාජකාරියේ පැවරෙනවා මේ ඒකේ ජෝගේ රඟපෑම් මං හිතන්නේ. අන්තර්ජාතිකව සාකච්ඡා වුණා ඒ රඟපෑම සම්බන්ධය මූණෙන් ඒ ෆීලිංස් දුන්න විදිය ගැන. ඉතින් මම ඒ විතරක් නෙමෙයි දැන් ඔය දැන් ඇමරිකා එක්සත් ජනපදයේ සහ යුරෝපයේ කැපිටල් පනිෂ්මන්ට් විරෝධී ඒ කියන්නේ මරණ දඬුවමට එරෙහි ව්‍යාපාරවල තේමා ගීතේ බවට කාලයක් පත් වුණා ටොම් ජෝන්ස්ගේ ග්‍රීන් ග්‍රීන් ග්‍රාස් ඔෆ් හෝම් කියන ගීතේ. ඒ කියන්නේ ඒකේ අර මුලින් ඉඳලා තියෙන්නේ මට ආසයි ගෙදර තියෙන කොළපාට තනකොළ පහ ගන්න අර එහෙම යනවා ගෙදර තියෙන ඕග් මම පොඩි කාලේ සෙල්ලම් කරපු ඕග් ගහ ඒ වගේ යනවා පස්සේ බලනකොට නෑ යාව එල්ලුම් ගහට අරන් යනවා. එයව මරන්න අරන් යන්නේ. එතකොට එයාට මතක් වෙන ටික තමයි මේ තියෙන්නේ. මේ ටොම් ජෝන්ස්ගේ ගීතේ මොනතරම් ඒක කම්පණයට ලක් වුණාද සමාජයේ කියනවා නම් මරණ දඬුවම අහෝසි කිරීමේ ව්‍යාපාර සඳහා එක තේමා.
0: දැන්
1: මෙහෙමයි දැන් මරණ හැමෝටම මරණ දඬුවම දෙනු කීකේ ලිව්වට ඇත්තටම ශිෂ්ටත්වය කියන්නේ එතනින් එහා තියෙන්නේ. දැන් එතනින් එහා වෙන දේවල් කල්පනා කරන්න මිනිස්සු මරණ දඬුවම හරිද? වැරදි දෙයක්ෙන් කල්පනා කරා.
0: ඔය ලියන එකෙක්වත් මරන්නේ නැද්ද? අපිට කියන්නේ අපිට කියන එක තමයි මේ ඕ උඹලව ලියන එකෙක්වත් අපි වගේයට කියන්නේ උඹලව ලියන එකෙක්වත් ওই ප්‍රශ්නාවම ඒවට යන්නේ. කියන්නේ මේ බන්ධනාගාරය ඇතුළට උඹලව දාන්න තියෙන දාලා දොරව හැවුවනම් උඹලට තේරෙයි කියලා. මං හිතන්නේ
1: කොහොමද ඉතින් අපිව දාලා වහන්න දෙන්නේ අපි
0: අපි
1: වහලා තියෙනවා. හිරේ නම් ඉඳලා නැහැ. සෙමන්ඩ් එකේ මාත් ඉඳලා තියෙනවා. අපේ සහෝදර හැමෝම ඉඳලා තියෙනවා. හිරේ ිටු සහෝදරුරු ඉන්නවා මේ අපේ පරණ අසු ගණන් වල. ඒකේ ඒවා මේ ඒ වගේ අපි ඉඳලා තමයි මේ ව්‍යාපාරයක් ඉදිරියට ඉඳලා මේ කියන්නේ.
0: එහෙම ගිහිල්ලා තියෙන අපිත් එක්ක ඉන්න එහෙම ගියපු අය කවුරුත් කුටි කෑවේ නැහැ. ගෙන උන්ගෙන් කුටි කෑවේ නැහැ. උන්ගේ වෛරයට පාත්‍ර වුණේ නැහැ. අපිට වෛර කරේ නැහැ. අපි කුඩු කරලා මරන්න තරම් වෛර කරේ නැහැ. මොකද ඒ විතර නෙමෙයි දැන් ওই කලබලයක් ඇතුළේ අපි හිටියත් අපි මොකද අපිට එහෙම වෛර කරන්නේ නැහැ. මොකද ඒ වෛරයේ නිෂ්පාදනය වෙන ඔය මේවක නෙමෙයි
1: අනිත් එක ඒකට හිරේ ඇතුළට යන්න ඕනේ නැහැ. ඒක තරිඳු. ඒ මිනිස් අධ්‍යක්ෂීම් කලාව අරක මේක හරහා පරම්පරෙන් පරම්පරාවට දායක කරලා තියෙනවා. 1990 ගණන් වල මට මතක විදිහට කොල්ලපිටියේ ලිබර්ටි එකේ පෙන්නවා ලුක් බෙසොන් කියන මේ ෆ්‍රෙන්ච් සිනමාකරුවාගේ මේ ලියෝන් ද ප්‍රොෆෙෂනල් කියලා ෆිල්ම් එක.
0: මම දන්නවා.
1: හරි ඒ වන්ද ප්‍රොෆෙෂනල් එකේ ඉන්නේ කුලියට මිනිමරණ අපරාධකරුවෙක්. නමුත් එයාගේ ඇතුලේ මොන විදිහේ මිනිස්සේ දින එයා අර පුංචි ළමයෙක්ගේ ජීවිතේ වෙනුන් එයා ජීවිතේ පරිත්‍යාග කරන විදිය තමයි ෆිල්ම් එකේ තියෙන්නේ. මම කියන්නේ මේ අපරාධකාරයන් නැයි හංවඩු ගැසූ මිනිසුන් කියන්නේ මේ මොකක් හරි ඥාන විකෘති වෙච්ච අය නෙමෙයි. ඒ අපේම මිනිස්සු අපේම සහෝදරයෝ. ඒගොල්ලොන්ට ඒගොල්ලෝ එහෙම වෙච්ච එකට අපිත් වගකිව යුතුයි කියන සෙන්ස් එක ගන්න හිරේට යන්න ඕනේ නෑ. මේ හොඳ ෆිල්ම් එකක් දැක් බැලුවා නම් මේ හොඳ නම කතාවක් කියුවා නම් ඕක එනවා.
0: ඔව්. ඒ ඉතින් මං හිතන්නේ අන්තිමට ගත්තා මට හිතෙන මේකයි අපි හැමෝම ඉන්නේ යම්කිසි හිරගෙදරක. ඒ කියන්නේ සමාජයේ තියෙන හිරගෙදරක. ඒ හිරගෙදර අපිටම නියම වෙච්ච භූමිකා තියෙනවා. සමහරුන්ට කුඩ්ඩා කියන භූමිකාව. ඒ උපතින්ම එයාලා උපදින ගම ගත්තත් උපදින වත්ත ගත්තත් උපදින තැන මේ ගම්මුවේ ඉපදුනාම යම්කිසි සමාජ පන්තියක ඉපදුනාම බොහොම අමාරුවෙන් යම් පිරිසකට එළියට එන්න ලැබෙනවා. නමුත් අති බහුතරයකට උපතින්ම ඉරණම ලියවෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ හැදී වැඩෙද්දිම ඉස්කෝලේ පන්තියකට ගියත් ගුඩ් ස්කූල් වලට අපේ මම ගිය ගුඩ් ස්කූල් එක. මම ගිය ගුඩ් ස්කූල් එකේ හිටියා මේ අහල පහල වතු වලින් මේ ඉස්කෝලේ ළඟ නිසා ආපු අය. ඒගොල්ලෝ පන්තියට ආපු ගමන් ගුරුවරු කෙලින්ම ඒගොල්ලොන්ව කෙලවරකට තල්ලු කරනවා. ඒගොල්ලෝ ස්වභාවයෙන්ම ඒගොල්ලොන් ගැන සැක කරනවා. පන්ති හොරකමක් වුණොත් සැක කරනවා. පන්ති ඒගොල්ලෝ ස්වභාවයෙන්ම මේ ඒ සමාජ පිළිගන්නේ ඒගොල්ලන්ට ඉරණමක්. ඒ කියන්නේ ඒගොල්ලෝ ඉන්නේ හැම හිරගෙදරක. ඒගොල්ලෝ ඉතින් ඔය ඒක මේ එකෙන් කැඩෙන සුළුතරයක් ඉන්නවා. නමුත් ඒ අතරේ ගමෙන් එන ඒ එක්ක අපරාධකාරයෝ වෙනවා නැත්නම් හමුදාවට. සමහරව හමුදාවට ගිහිල්ලා හමුදාවේ සේවය කරලා ඊට පස්සේ ආය අපරාධකාරයක් වෙනවා. ඔය කොමාන්ඩෝ අරයා කොමාන්ඩෝ මෙයා කියන්නේ එහෙමයි. ඉතින් මම හිතන්නේ මේ අන්තිමට එකම සෙට් එක තමයි මේ දෙපැත්තේ ඉන්නේ. ජේලර්ලා පඩි ගන්නවා සමහර වෙලාවට මේ නේද? මේ වන්දනාගෙන ඉලදරින් අර කොල්ලන් පැටිකන

0: ගොල්ල එකට සෙට් වෙලා යම්කිසි සාමයක් පවත්වගෙන යනවා. සාමය බිඳෙන්නේ නැති වෙලා වෙද්දි ගමන් දෙපැත්ත පුපුරනවා. මෙතන ඒක තමයි ඒ අයට උරුම කරලා තියෙන්නේ. ඒක තමයි සිස්ටම් එක පවත්වගෙන යන. මේ සිස්ටම් එක පුපුරලා තියෙනවා. දැන් බලය අතේ නොතිබුණු පිරිසකට බලය ආපු ගමන් තමන්ට ගැන තමන්ට තියෙන වෛරය පිට කරලා තියෙනවා. මම දැක්ක ගොඩක් අය කියලා තියෙනවා මේක ඇතුළට ගිය නිලධාරීන් අතර හිටියා කියලා. ඉතාම පිරිසිදු අහිංසක ජෙනුවිල්ලි කට්ටිය කියනවා.
1: ඉතාම හොඳයි හිටිය.
0: ඔව්. ඉගෙන ඒගොල්ලෝ මැදි වුණා කියලා බලන්න. දැන් ඒ මිනිස්සු ඉගෙන ඒගොල්ලෝ ජෙනුවින් අහිංසක නොවුනත් මට මන් තරහ නැහැ. ඉගෙන
1: ඒක හරි. ඒගොල්ලෝ මේ හිරකාරයන්ගෙන් සල්ලි අරගෙන කරා වුණත් ඒගොල්ලෝ මරණ එක වැරදි. නමුත් මේ අතර හිටිය ඇත්තටම ඉතාම අවංකව තමන්ගේ රාජකාරිය කරපු එහෙමයි හිටිය අපි දන්නවා.
0: ඒකනේ ඔය ඒ සහතිකය ගොඩක් මටත් පර්සනලි දැනගෙන මචං මේ අහවලා ඉන නම කියලා මෙයා මෙහෙම එකෙක් මූ ඇවිල්ලා බොක්ක ඒක ඒකයි අර ජෙනුවින් සමහර අඬන්නේ ජෙනුවින් එතන මූ මෙහෙම එකෙක් මූ මැරුවනේ මූ
1: රැඳවියන් ඉස්සරහා චණ්ඩිපාඨ පෙන්නන හීනමානකාරයෝ ඉන්න අතර අඩුම ගානේ උඹ කියලාවත් රැඳවියට කතා කරන්න නැති ජාති නිලධාරීන් හිටියව මැරුණකොට.
0: දැන් මම එකක් කියන්න. මම මේ ගියේ සිකුරාදා මේ මෙයාගේ නඩුව තිබ්බනේ උදේ මේ කවුද වසන්ත කරන්නාගොඩගේ. දැන් වසන්ත කරන්නාගොඩේ නඩුව ඉවර වෙලා සාමාන්‍ය ඇප ලැබුණත් නඩුව ඉවර වෙලා ඇප තැන්පත් කරලා කටයුතු ඉවර වෙලා එනකන් කූඩුවේ තමයි තියන්නේ. එතකොට මෙයාව කූඩුවට ගෙනියන්න නැතුවම එයාගේ ලෝයස් ලෙවල් එක ඒ ටික වෙලාවට වසන්ත මෙයාව කූඩුවට දාන්න එපා කියලා කරන්නා කොටව. එතකොට ජූනියර් කෙනෙක් ඇවිල්ලා කියන දේ එක බන්දනාගම නිලධාරී කෙලින් තදින් කිව්වා. හරිද කෙලින් දෙන එහෙම කරන්න බෑ මට කවුරුත් ලොකු නෑ මේක ඇතුළට දාන්න මගේ රාජකාරිය එක කියලා මිනිහා එහෙනම් සීරියස්ලි තදින්ම කිව්වා. දැන් අර එහෙම කතා කරනවා මේ බලයට යට කරගන්න හදනවා අර සාමාන්‍ය නිලධාරියා.
1: එයා යටුන්නේ
0: නැහැ. යටුනේම නැහැ. යට වෙන්නේ නැතුව මෙහෙම අතින් මේ ගහන්න මොනවද කරන්නේ කියලා අතින් පොඩ්ඩක් මේක කළා එන්න කියලා ඇතුළට දැම්ම කූඩුව. ඊට පස්සේ එහෙම මෙයා ගිහිල්ලා මේ මහේස්ත්‍රාත් එක්ක කතා කරලා ඇවිල්ලා තිබුණා. මහේස්ත්‍රාත්තුමා කිව්වා කාටවත් ළඟට එන්න දෙන්න එපා කියලා. ඊට පස්සේ මෙයාගේ ලෝයර් ඇවිල්ලා මේ සීනියර් ලෝයර් ශවින්ද්‍ර ෆර්නැන්ඩෝ ඇවිල්ලා මෙයාත් එක්ක කූඩුවේ ළඟ ඊටගෙන කතා කරන්නේ. ඒත් එයා වහින් කරා. මං කියන්නේ අන්න නිලධාරියෙක්ගේ තියෙනවා කොන්න කෙලින් වැඩ කරන ගති ලක්ෂණ. ඉතින් මට කියන්න ඕනේ ඉතින් ඒ මිනිස්සු මැරෙන්න අන්තිමට ඒ මිනිස්සුයි මේ කියන්නේ මේ හිරකාරයෝයි මේ හිරකාරයොන්ට ගහන්න පුරුදු කරපු අයයි එකිනෙකාව වෛර කරන්න පුරුදු කරලා අර කාටවත් හිතෙන්නේ නැහැ මුන් මේකට එන්නේ දැන් මුන් අපේ රාජකාරිය මුන් ප්‍රතිශෝධනය කරන්නේ කියලා. මුන් එන්නෙම මේවකින්. ඊට පස්සේ කාටවත් මෙහෙම නිකන් මේක වෙනස් කරන්න උවමනාවක් නැහැ. මම හිතන්නේ හැමෝම ඉන්නේ හිරකෙදට. ඊටස මම හිතන්නේ අර වහලුඩ නැගපු ගෑන් ළමයි වගේ මෙයාව කොරියාවේ දැන් ඒ කොරියාව යනකොට කියන්නේ අර කොරියන් අයියා කෙනෙක් සෙට් කරන්න ඕනේ කියලා අර එක්කෙනෙක්ට හැදෙන්න
1: කොණ්ඩේ හැදෙන අක්කව පුනරුත්ථාපනය කරන්න කොරියාවේ ඉන්න අයියා කෙනෙක්ට
0: සෙට් කරන්න ඕනේ.
1: මට මතක නැහැ කොහොමද
0: තමයි ඕක තමයි ඉරනම අර කොණ්ඩේ හැදෙන ගෑල් ළමයි මම දැක්ක ෆාතිමා ලියලා තියෙන Facebook එකේ කොණ්ඩේ හැදෙන ගෑල් ළමයාගේ ඉරනම තමයි කොරියන් අයියා කෙනෙක් කොහොමද සෙට් කරගන්නේ.
1: කොරියන් අයියාගේ ඉරනම බලා ගන්න පුළුවන් මේ දවස්වල කොරියාවට
0: ගිහින්
1: සංක්‍රමණික සමිකයන්ගේ අයිතිවාසිකම් අහිමි වෙලා ගිය සෙනසුරාදා රටවල් 17ක සංක්‍රමණික කම්කරුවෝ කොරියන් කම්කරුවොත් එක්ක එකතු වෙලා දැවැන්ත උද්ඝෝෂණ රැලියක් කරා තමන්ගේ අයිතිවාසිකම් මේ සත්තුන්ගෙන් වගේ වැඩ ගන්න වහල්ලුන්ගෙන් වගේ වැඩ ගන්න ඒකට අද කොරියානු කම්කරුවත් ඒ සංක්‍රමණික කම්කරුවන්ගෙන් ඒ විදිහට වැඩට ගන්න එකට විරුද්ධව වැඩ ගන්න එකට විරුද්ධව වහල්ලු කරගන්න එකට විරුද්ධව නැගිටින්න ඉන්න ඒ කොරියාව ගැන මෙහි තියෙන මේ කතාවයි කොරියාවට ගියාය කියන කතාවයි අතර ওই පරතරෙත් තියෙනවා.
0: ඒකත් තියෙනවා. ඉතින් අන්තිමට අපිට ඉරනම එක්ක කොරියාවට යන එක නැත්තම් කුඩ්ඩෙක් වෙන එක නැත්තම් ওই වගේ ආම් ෆෝස් එක මාකරයකට ගිහිල්ලා ඒ වගේ ඉඳලා ඉතින් මං කියන්නේ මේ ඉරනම මෙන්න මේ හිර කූඩුව තමයි අපි කඩාගන්න ඕනේ. මේ හිර කූඩුවෙන් එළියට එන්න තමයි අපි අපේ මං දන්නේ අපි ඡන්ද දීලාපත් කරගත්ත ආණ්ඩුවක් තියෙන ඕක පාවිච්චි කරන්න ඕනේ එකට. නීති පද්ධතියක් තියෙනවා ඒක පාවිච්චි කරන්න ඕනේ එකට. අපි සමාජ සංවාදයක් හදන්න ඒක හදන්න ඕනේ ඒකට චිත්‍රපටයක් හදන්න මොන හරි මගුලක් කරලා හරි මං කියන්නේ ඒ හුර කූඩුව තමයි අඩන එක තමයි අපේ වැඩේ කියලා. අන්තිමට ඔය මොකද කියන්න
1: තියෙන්නේ? නෑ මට කියන්න තියෙන්නේ දැන් ඔය ෆැසිස්ට්වාදයේ මූලික එකක්නේ අපිට සමෘද්ධිය කරා යන්න පුළුවන් ඒක කරන්න නොදී අපේ කකුලෙන් අදින දෘෂ්ටියක් ඉන්නවා කියලා කියන එක. දැන් ජර්මනියේදී හිට්ලර් කිව්වේ ජර්මන් ජාතිය ලෝකයේ බලවත්ම ජාතිය කරන්න පුළුවන් ජර්මනිය ලෝකේ පෝසත්ම රට කරන්න පුළුවන් ඒක කරන්න බැරි කරලා තියෙන යුදෙවෝ කියලා. ඒ නිසා තමයි යුදෙව් මිලියන් ගණන් අර මේවට ගෑස් කාමර වලට දාලා මැරුවේ. ඒ ලංකාවේ ෆැසිස්ට්වාදී ක්‍රියාත්මක කරන්න තරම් ප්‍රාග්ධන පදනමක් නෑ ලංකාවේ පාලක පන්තියට. නමුත් ඒගොල්ලෝ ඒක අනුකරණය කරන්න උත්සාහ කරනවා තමන්ගේ තියෙන එක එක පසුගාමී විධික්‍රමවලට. දැන් කාලයක් ධර්ම රාජ්‍ය ගොඩනගන්න හැදුවා දෙමළගේ ඇටකටු උඩ. ඊට පස්සේ ආසියාවේ ආශ්චර්ය ගොඩනගන්න හැදුවා මුස්ලිම් මිනිහව ලංකාවෙන් එළවල දාලා. ජනාධිපතිතුමා මේ මෑතකද කිව්වා අපිට ලෝකේ පෝසත්ම රට වෙන්න බැරි වෙයි නමුත් අපිට ලෝකේ ශ්‍රේෂ්ඨතම රට බවට පත් වෙන්න. අපි ශ්‍රේෂ්ඨතම රට හදන්න යන්නේ මිනිස් දූවිලි බවට පත්කරපු පහළ පාන්තිකයන්ගේ ලේවුඩින්ද. ඒක නිසා අපි හිරගෙවල් හදන්න ඕනේ. හිරගෙවල් හදන්න ඕන කියන්නේ මේ තියෙන හිරගෙවල් වෙනුවට ඇත්තටම මිනිස්සුන්ව ප්‍රතිශෝධනයට ලක් කරන, මිනිස්සුන්ව පුනරුත්ථාපනය කරන තැන් අපි ගොඩනගන්න වෙනවා. නමුත් ඊට වඩා හිරගෙවල් ගොඩනගනවට වඩා මෙතන තියෙන බරපතල ප්‍රශ්න අපි සමාජයක් ගොඩනගන්න වෙනවා. සමාජයක් ගොඩනගන්න වෙද්දී අපි ආරාධනා කරනවා දැන් මේ යක්ෂාවේශයක් කන්ටිනියු වෙමින් තියෙනවානේ. මේක ඉවර වෙන්නේ නැහැනේ. දැන් මේ හැමදාම ඔන්න අර බන්ධනාගාරේ කකුල් ගැඩුවා, මේ බන්ධනාගාරේ මැරුවා කියේ වාර්තා වෙනවා. මේ ඊට පස්සේ එහෙම තමයි කරන්න ඕනේ, ඔක්කොම මරන්න ඕනේ කියේ ලියන සෙට් එකක් ඉන්නවා.
0: නීති හදන්න
1: ඕනේ කියන ඉතින් ඒකට ඒක බලක්ව ගන්න. මෙතන සමාජයක් හදන්න, මිනිස් සමාජයක් හදන්න. අපි ආරාධනා කරන බැරෑරුම් මිනිසුන්ට එකට එකතු වෙන්න. ඒ බැරෑරුම් මිනිස්සු අපේ දේශපාලන මතයේ ඉන්නයි නෙවෙයි වෙන්නේ. සමහර අය බැරෑරුම් වෙලා තියෙන්නේ තමන් අදහන ආගමේ තියෙන ආචාර ධාර්මික පදනම් මත ඉඳලා වෙන්නේ. සමහර අය බැරෑරුම් වෙලා තියෙන්නේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් පද්ධති, ඇගයුම් පද්ධති තුල ඉඳලා වෙන්නේ නැති. සමහරු බැරෑරුම් වෙලා තියෙන්නේ කොමියුනිස්ට්වාදී මූලධර්ම මත පිහිටලා වෙන්නේ නැති. මොනවා මත පිහිටලා හරි කමක් නැහැ. මනුෂ්‍ය සමාජයක් සම්බන්ධ බැරෑරුම් මිනිස්සු ඉන්නේ. ඒගොල්ලන්ගෙන් අපි ඉල්ලනවා අපි එකතු වෙලා අර රයිනෝසිරස් නාට්‍ය වෙච්ච එක වෙන්න නොදී අපි මේක බලක්. අර මහාමාරිය පොතේ අන්තිමට ලොකු ලොකු වෛද්‍යවරුයි නගරාධිපතිලයි නෙවෙයිනේ මහාමාරියෙන් බේරගන්නේ නගරය. මහාමාරියෙන් නගරේ බේරගන්නේ ඇත්තටම මේ කෙල්ල හම්බෙන්න යන ඕන නිසා නගරෙන් පණින්න හැමතිස්සෙම බලාගෙන ඉන්න එකකුයි පාදඩේකුයි ඒ සෙට් එකක් එකතු වෙලා. ඉතින් ඒක නිසා මේතන අපිට පුළුවන් ඒක කරන්න. අපි ඒ නිසා මනුෂ්‍ය සමාජයේ ගොඩනැගීමේ කටයුත්තට අපි එකතු වෙලා ඒකාබද්ධ බලයකින් ප්‍රවේශ වෙමු. මට ඒ ආරාධනාව තමයි තියෙන්නේ. ඒ නිසා අපි අතර වෙනස්කම් තියෙන්න පුළුවන් දේශපාලන මතවාදවල. නමුත් මේ වගේ තිරිසන් වැඩවලට ලංකාව තුල තවත් ඉඩ දෙන්න බෑ. මේක අවසානයක විය යුතුයි. ආයෙ වෙන්න බෑ මෙහෙම. යන්න ඉතින්න සමාජයේ ගොඩනැගීම සඳහා අපි එකතු වෙමු.
0: සහ මට හිතන්නේ පුබුදයාගේ කතාව තුල පැහැදිලි වෙන ඇති මේ සමාජය තුල තාමත් මේකේ වැඩිලා තියෙන ශක්තිමත්ව පවතින ඒකට ඕන වචනයක් දාන්න රාජපක්ෂවාදය කියලා දාගන්න ඕන. නමුත් මං කියන්නේ ෆැසිස්ට්වාදී පසුගාමී ආකල්ප, මිනිමරු ආකල්ප, යක්ෂාවේශය කියලා කිව්වා. මෙන්න මේ යක්ෂාවේශය තුරන් කරන සටන මෙතන තාමත් තියෙනවා. අපි සමහරලට සටන් කරන භෞතික සතුරන්ට විරුද්ධ විතරක් නෙමෙයි, සමහරලට සටන් කරන්නේ මේ වගේ මතවාදී, දෘෂ්ටිවාදී, සංකල්පමය සතුරන්ට එරෙහිව සටන් කරන්නේ. අපි ඒ සතුරා ඉතා ශක්තිමත්ව පසුගිය දවස් දෙක තුනේ දැක්කා. අපිට කරන්න ලොකු සටනක් තියෙනවා. ඒකත් එක්ක අපිත් එක්ක රැඳීමු. අපි යනවා. ස්තුතියි. සුබ දවසක්.

0: කල්පය යටතේ 2030 වන විට ඔවුන් තමන්ගේ ආර්ථික ශක්තිය වැඩි කර ගැනීම සඳහා උපාය මාර්ගය ලෙස තෝරාගෙන තිබෙන්නේ යුද අවි නිෂ්පාදනය කිරීම සහ ඊට අදාළ කරන යුද්ධයට අදාළ කරන යාන වාහන නිෂ්පාදනය කිරීම. අද යුරෝපයේ රථවාහන නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා ක්‍රමානුකූලව පරිවර්තනය වෙමින් පවතිනවා යුද අවි නිෂ්පාදනයට සහ යුද්ධයට අවශ්‍ය කරන රථවාහන නිෂ්පාදනය කිරීම සඳහා. මේ වන විට ලෝකයේ ප්‍රධානම අරමුණ බවට පත් වෙලා තිබෙන්නේ ඩ්‍රෝන නිෂ්පාදනය, ප්‍රහාරක ඩ්‍රෝන නිෂ්පාදනය කිරීම. එතකොට අපි උදාහරණයකට ගත්තොත් රෙනෝල්ඩ් සමාගම අපි මෙතෙක් හඳුනාගෙන හිටියේ වාහන නිෂ්පාදනයේ ප්‍රමුඛයන් හැටියට. හැබැයි රෙනෝල්ඩ් සමාගම මේ වන විට වාහන නිෂ්පාදනයට වඩා අවධානය යොමු කරලා තියෙන්නේ මොකක් සඳහාද? ඔවුන් වැඩිම අවධානයක් දැන් යොමු කරලා තියෙන්නේ ඩ්‍රෝන නිෂ්පාදනය කිරීම සඳහා, යුද්ධය සඳහා ඩ්‍රෝන නිෂ්පාදනය කිරීම සඳහා. මසකට ඩ්‍රෝන 600ක් වගේ ටාගට් එකකට ඔවුන් දැන් වැඩ කරමින් ඉන්නවා. 2030 වන විට ඩොලර් බිලියන 1ක ආදායමක් උපයන්නට සහ ආයෝජනයක් සඳහා ඔවුන් සූදානම් වෙලා ඉන්නවා. ඉතින් යුරෝප සංගමයේ රටවල් විශේෂයෙන්ම ප්‍රංශය, ඉස්පාඤ්ඤ, ජර්මනිය
1: එක වලක්ව ගන්න, මෙතන සමාජයක් හදන්න, මනුෂ්‍ය සමාජයක් හදන්න අපි ආරාධනා කරන බැරෑරුම් මිනිසුන්ට එකට එකතු වෙන්න. ඒ බැරෑරුම් මිනිස්සු අපේ දේශපාලන මතයේ ඉන්නයි නෙවෙයි වෙන්නේ. සමහර අය